सुबह संध्या वक्त अद सितंबर मास से बिसी एक महीने दा सुपुर्द सेनेहासिन एवगेम सुपुर्द लिंगत कमेन उन अपि अदत्तावा ओबव सोयागेन FM තරංගමාලා 88.6න් වගේම අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ අඩවියෙන් ස්වර්ණ FM අරගෙන. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කටම රටවල් 70කටම අපි ආදරෙන් අරගෙනන ස්වර්ණමය හඬයි ස්වර්ණ FM. උපන් බිමේ උණුහුම ඒ විදිහටම අදත් ඔබට තිළින කරන්නට අපි සියල්ලෝම සූදානමින් සිටිනවා. පූර්ව දැනුම් රසක්කින් අපි මතක් කළා අද දවසේ මොන වගේ වැඩසටහනක්ද අපි කරන්න කියලා ප්‍රතිචාර අපිට රසක් ලැබෙමින් පවතිනවා අද දවසේදී අපි ශ්‍රී ලංකාවේ මාලිමා ආණ්ඩුවේ ගෙවි ගිය වසර දෙකක කාල පරිච්ඡේදයේ කරපු දේවල් පිළිබඳව රටට කෙතරම් වැඩදායීව මේ දේ සිද්ධ වුණාද කියන වග තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අතරතුරේ ඔබේ හදවතේ රාව ප්‍රතිරාවණංගෝ ගී කීපයකුත් වැඩසටහන වර්ණවත් කරන්නට අපි අදත් වෙනදා වගේම තෝරගෙන තිබෙනවා. 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය අදත් වෙනදා වගේම අපි ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, ඒ විතරක් නෙවෙයි චෝදනා මේ සියල්ලටම සහෘද ආරාධනාව. එන්න රැඳෙන්න අප සමග පුරා දෙහොරාවම සතුටින් වගේම සෙනෙහසින් මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ස්වර්ණ FM

0: في كل بيت نعتني بمن نحب وتعد العادات الصغيرة التي نمارسها في المنزل جزءا من هذه الرعاية
1: تنمو الثقة ඔබ අපදවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක් ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
2: Station sponsor

මෙලාවරෑ අටයි විනාඩි දහස්සයයි අපි ලංකාවේ තොරතුරු තමයි අද මේ කතා කරන්නට සූදනම් වෙන්නේ. එයට හේතුව තමයි ලංකාවේ මාලිමා ආණ්ඩුවට වසරක් පිරුණ වසර දෙකක් පිරුණා. ඒ වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඒ වසර දෙක කොහොමද අපි හඳුනාගන්නේ? ඒ වසර දෙක අපි කොහොමද දරාගන්නේ? ජනතාව කොහොමද ඒ වසර දෙක දැක්කේ සහ මාලිමා පාක්ෂිකයන් කොහොමද ඒ වසර දෙක දැක්කේ කියන කාරණා තමයි අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. මම විශ්වාස කරනවා කතා කරන්නට මත්තෙන් අපි තවත් ගීතයක රස විඳින්නටම ඕනේ කියලා. අපි ගීතකින් පස්සේ යලිත් කතා කරමු.

0: ගිත ගැනක්ලේ තාර්ක මල්ලවරචි සමගින් විශාරද මනෝරි විජේරත්න. ආණ්ඩුවට අවුරුදු දෙකයි. ඒක තමයි අද අපි මේ කතා කරන්නට සූදනම් වෙන්නේ. මාලිමා ආණ්ඩුව පත්වෙල අවුරුදු දෙකක් කෙබිලා ගිහිල්ලා තියෙනවා. දේශීය වගේම විදේශීයව දේශපාලනය කරන උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් මේ අවුරුදු දෙක පිළිබඳව තමන්ගේ මත පළ කරන මොහොතක්. ආණ්ඩුවට අවුරුදු දෙකක් ගෙවීම නිමිත්තෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රට පුරාම තමන්ගේ ජන රැලි මාලාවක් කරගෙන යනවා. ඔවුන්නේ වසර දෙක පුරාවටම කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩ කළාද නැද්ද කියලා එතුමා ඇතුළු කණ්ඩායම මේ මොහොතේ රටේ ජනතාවට මතක් කරමින් ඉන්න මොහොතක්. ඒ විතරක් නොවෙයි, එළඹෙන අවුරුදු තුන ආණ්ඩුව මොනවද කරන්න කියලත් ජනතාව දැනුවත් කරමින් පවතින මොහොතක්. ඒ නිසා මෙල්බන් නගරයේ ඉඳලා මහද්වීප 6කට අපි විශ්වාස කරනවා ඉන්න ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා වෙත මේ කරුණු බෙදා හදා ගන්නට ඕනේ කියලා. ආණ්ඩුවට අවුරුදු දෙකක් ගෙවීම නිමිත්තෙන් සාකච්ඡා මාලාවක් අපි ගිය සතියේදී අත් කළා. එහි දෙවනි සහ උච්චතම සාකච්ඡාව තමයි අද. මොකද අද තමයි ආණ්ඩුවට හරියටම අවුරුදු දෙක පිරෙන්නේ. සාකච්ඡා වෙනුවෙන් බොහෝ පිරිසකට අපි ආරාධනා කළා. බොහෝ අය අපේ ආරාධනාව පිළිගත්තා. එක පක්ෂයක් හැරෙන්නට නිල වශයෙන් ඔවුන් ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව අපි දන්නේ නැහැ. අපි ඒ හේතුවට හිස නමා ආචාර කරනවා. නමුත් අපේ ආරාධනාව පිළිගත් සියලුම දේශපාලන පක්ෂවලට අපි අපේ ස්තුතිය මේ වෙලාවේ පුද කරන්න කැමතියි. අද දවසේදී අපිත් එක්ක එකතු වෙන කණ්ඩායම ගැන අපි මතක් කරන්නට ඕනේ. මාධ්‍ය මිත්‍රෙක්, ඒ වගේම මාත් එක්ක බොහෝ කාලයක් තිස්සේ දන්න කියන සහෝදරයෙක්. ඒ විතරක් නෙමේ, ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ ඉඳලම බොහෝ කාලයක ඉඳලා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරුන්ගේ පටන් ඇසුර තබාගෙන ඔස්ට්‍රේලියාවටත් ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලයේදී ඉතාමත්ම ක්‍රියාකාරී ලෙස වැඩ කටයුතු කරපු සහෘදයෙක් සාලි ගලප්පති.
1: අයිබෝන් පෙතුම්.
0: ඒ වගේම අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා කාන්තා නියෝජනයක්, අයිබෝවන් රසිකා, රසිකා කුමාරසිංහ.
2: අයිබෝවන් පෙතුම්.
0: ඒ වගේම සමාජයේ නායකෙක් විදිහට වැඩ කටයුතු කරන, බොහෝ වෙලාවට මේ වගේ දේශපාලන වැඩ කටයුතු වලදී තමන්ගේ මතය නොබියව ප්‍රකාශ කරන අනුර විතානසම් සහෝදරයත් අපි අද එකතු කරගත්තා. අපි අයබන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා.
3: අයබන් පෙතෝ.
0: ඒ වගේම මේ වෙලාවේ අපි එකතු කරගන්නවා සමගි ජන බලවේගය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මෙල්බන් ශාඛාවේ සභාපති හේමන්ත කුළුපුආරච්චි මැතිතුමා. අයබන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. හොඳයි, අපි පටන් ගමු සාලිය ගලප්පති සහෝදරයාගෙන්. සාලිය, ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ඉතාමත්ම ප්‍රබල සමාජික කියලා හිටියා. මා වැරදි නම් නිවැරදි කරන්න සහ මේ දැනුත් නිල නොවන වශයෙන් වැඩ කටයුතු බොහෝ රසක ක්‍රියාත්මක වෙන කෙනෙක්. ඉස්සරලාම ඒ නිවැරදි කිරීමත් කරගෙනම අපි ආරම්භ කරමු. කොහොමද ඔබ දකින්නේ පහුගිය වසර දෙක?
1: නෑ, මෙහෙමයි. මම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙක් 1982 ඉඳන්. 1982 දවල පත්‍රිකාවට පස්සේ සම්බන්ධ වෙලා නිශ්ශබ්ද වෙලා ආය දේශපාලනට ඇවිල්ලා ආය දේශපාලන නිශ්ශබ්ද වෙලා එහෙම දේශපාලනේ ආගමනය මගේ සිද්ධ වෙන්නේ. මගේ පාසල් මිතුරු විදිහට ප්‍රේම් කුමාර් ගුණරත්නම් මගේ පාසල් මිතුරෙක්. ඉතින් අපි දේශපාලනයේ ඉන්නවා. ඒත් එක්කම 88-89 අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ 88-89 කණ්ඩායමේ මම නියෝජනය කරනවා. ඒ හැර මාල් අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්තිරුවේ නායකයෝ මාව පුද්ගලිකව දන්නවා. අනිත් පැත්තෙන් මම කිසිම විදිහකට ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෙක් නෙවෙයි. මම ඒ පක්ෂ දෙකම නියෝජනය නොකරන නමුත් දැඩි සම්බන්ධකම් පවත්වන හිතවතෙක් විදිහට මම හඳුන්වා ගන්න කැමතියි.
0: ඇත්තටම කියනවනේ නිල නියෝජනයක් නැහැ අද දවසේදී ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ. නමුත්
1: මෙහෙමයි, ඒක මෙල්බන් ශාඛාවේ තීන්දුවක් තීරණයක් වෙන්න ඇති. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජාතික ජනබලවේ කියන්නේ ඇත්තරම කියනවනම් සමාජ දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන් තුළ හැංගිච්ච කතිකාවක් නෑ. ඔවුන් බොහොම විවෘතව ඒ සමාජ කතිකාවන් සියල්ලම තෙක්කම ගැටෙන සමාජ කතිකාවන් එක්ක ඉස්සරහට යන දේශපාලන පක්ෂයන්. ඔවුන්ට ඒ ගැන කිසිම මං හිතන්නේ විදිහට කිසියම් හෝ සාකච්ඡාවක් මගහැරලා ජීවත් වීමේ කිසියම් හෝ විදිහකට මන්ද මානසිකත්වයක් ඔවුන් තුළ නිර්මාණය වෙලා නැහැ කියලා මම හිතනවා. ඔවුන් ඒ තරම් බුද්ධිමත්, ඒ තරම් ක්‍රියාශීලී දේශපාලන සහෝදරය විදිහට මම දකිනවා පුද්ගලිකව. ඒක මෙල්බන් ශාඛාවේ පුද්ගලික තීරණයක් වෙන්නේ නැති නමුත් පැහැදිලිවම ඒක අවංකවම කියන්න ඕනේ. නමුත් ඒක මට කීමේ නෛතික අයිතියක් නැහැ. ඒ කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුවේ අවුරුදු දෙක ගත්තාම මේ මාලිමා ආණ්ඩුවේ අවුරුදු දෙක අපි ගන්නකොට ශ්‍රී ලංකාවේ 1970 අවුරුදු 70ක් තිස්සේ දේශපාලන ශාස්ත්‍රයේ ආක්‍රමණය කළේ ප්‍රභූ යයි කියාගන්නා පවුල්වල සමාජිකයෝ. ඔවුන් වරප්‍රසාද ලත් පවුල්වල සමාජිකයෝ. ඔවුන් අර ශ්‍රී ලංකාවේ වැඩවසම් සමාජ ක්‍රමයත් එක්ක ශ්‍රී ලංකාවේ සුද්ධ ගියයින් පස්සේ, ඒ සුද්ධගේ පාලනයෙන් පස්සේ ශ්‍රී ලංකාව රාජ්‍ය පාලනය භාරගත් කළු සුද්දු කියලා අපි ඔවුන්ට නෛතිකව හඳුන්වනවා. මන්ද ඔවුන් ඉංග්‍රීසි භාෂාව බහුල ලෙස කතා කරන, ඉංග්‍රීසි භාෂාවෙන් සියලුම දේශපාලන කටයුතු සියලුම දේවල් සිද්ධ කරන පුද්ගලයෝ. ඔවුන් රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන් සම්බන්ධයෙන් කතිකාවක් නිර්මාණය වෙලා තින්නේ. ඔවුන් අර අපි කියනවා සාමාන්‍ය සිංහල කියමනට තියෙන අලිපුකෙන් ආපු කට්ටිය කියලා. ඒ වගේ මිනිස්සු කණ්ඩායමක් විදිහට තමයි ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමයේ සමාජ තලයත් එක්ක ඔවුන් ගැටුනේ. ඒ තුලින් අර ප්‍රභූ කුලයේ මිනිස්සු ප්‍රභූ යයි සම්මත කුලයට සාමාන්‍ය ජනතාවට කිසියම් විදිහකට ඔවුන් වගවීමක් හෝ වගකීමක් සිදු කළේ නැහැ. ඔවුන් බලය ගන්නකම් සාමාන්‍ය ජනතාවගේ ඡන්දයෙන් බලය අරන් ඉන් පස්සේ ඔවුන් රටේ ජනතාවගේ නිලනොලත් නායකයෝ නිලනොලත් දෙවිවරු විදිහට තමයි රටේ මෙච්චර කල් ජීවත් වුනේ. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ බහුතරයක් සාමාජිකයෝ ඔවුන් මේ රටේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලාගේ ඒත් එක්කම අපි කතා කළොත් ඔවුන් මේ පහළ මධ්‍යම පන්තියේ මිනිස්සුන්ගෙන් පවුල්වලින් පැවතෙන කණ්ඩායමක්. ඔවුන් බලය ගත්තන් පස්සේ කිසියම් හෝ විදිහකට රට තුල හෝ ඊට පස්සේ රටේ මෙච්චරකල් පාලනය කරපු දේශපාලන පක්ෂවල කිසියම් හෝ විදිහකට කතිකාවක් නිර්මාණය කර පොදු ජනතාවගේ සිද්ධ වුණා. මේ මිනිස්සුන්ට රටක් පාලනය කරන්න පුළුවන්ද? මේ මිනිස්සු රටක් පාලනය කරන්න සුදුසු මිනිස්සුද? මේ මිනිස්සුන්ගේ පාලනය මාස දෙකෙන් කඩා වැටේ. මේ මිනිස්සුගේ පාලනය තියෙන්නේ මාස 6යි. මේ මිනිස්සුගේ පාලනය තියෙන්නේ පෝය 8යි. ඒ වගේ විවිධ දේවල් තුලින් ඒ රටේ තුල ජනතාව තුල කිසියම් මොහ විදියට සාධනීය බීතියක් ඇති කළා. මාලිමාව කියන පුද්ගලයෝ ඔවුන් කිසියම් මොහ විදියකටවත් දේශපාලනය වලට වරම් ලැබු මිනිස්සුනේ, වරප්‍රසාදලාභී නෙවෙයි. ඒ වරප්‍රසාදලාභී නොවුණු නිසා ඔවුන්ට මේ රාජ්‍යපාලනය කරගැනීමේ අසීරුතාවයක් ඇතිවේ. ඔවුන් සුදුසු නොවේ. ඔවුන් ඉංග්‍රීසි කතා කරන සමාජය තුළ, ඉංග්‍රීසි කතා කරන ලෝකය තුළ, මේ අපි කවුරුත් දැනගන්නේ ලෝකය තුළ ඔවුන් කොන්වෙලය රට අක්‍රිය වෙයි. ඒත් එක්කම තවත් මතවාදයක් ගෙනාවා. ජාතික ජනවලවැලවේගේ ජේ.පී.කාරයෝ බලයට ආවොත් පෝය නවත්වනවා, එහෙම නැත්නම් පන්සල්වල පෙරහැරවල් නවත්වනවා. ඒ මිනිස්සු අසාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ට රාජ්‍යපාලනය කියන එක හුරු නැහැ. ඔය මිනිස්සු හැම වෙලාවෙම කැලෑවි ජීවත් වෙච්ච මිනිස්සු. ඒක නිසා අපේ මෙච්චර කාල කාලාන්තරය තිස්සේ පවත්වගෙන ආපු සම්ප්‍රදායික ක්‍රමයේ සංස්කෘතික රටාව, සංස්කෘතික ජීවන රටාව, දේශපාලන මතවාදයේ දේශපාලන ජීවන රටාව, මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේක නිසා ජාතික ජන බලවේගයට බලය දෙන්න එපා කියන චේතනාව තිබ්බා. නමුත් මේ රටේ සාතිශ ජනතාවට ජනතාව තීන්දුවකට තීරණයකට ආවා. මේක බොහොම ලස්සනට 1977 ඒෂියා වික සංග්‍රහවෙනුත් කියපු දේ ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේ ඔප්පු කරුවා. රටේ සම්බුද්ධික බුද්ධිමත් ජනතාව ඔවුන් ජාතික ජන බලවේගයට ලංකා ඉතිහාසයේ කවදාකවත් නැති බලයක් ජාතික ජන බලවේගයට දුන්නා. ඒ බලය මං හිතන්නේ JR2ක් තිබ්බේ නැහැ. JR2ට 6-5ක් තිබ්බේ, පක්ෂ 3-4ක් එකතු කරලා ජාතික ජන බලවේගයේ පක්ෂයක් විදිහට ඒ බලයට වඩා බලයක් ලංකාවේ අත්පත් කරගත්තා. ඉතින් ඊට පස්සේ ජාතික ජන බලවේගයේ තුලින් 1976ක් දේශපාලනය තිබ්බ නැති වෙනස්කම් රටේ ජනතාවට සිද්ධ කරනු ලැබුවා. ඔවුන් ආපු ගමන් කළේ ඔවුන්ට කරන්න පුළුවන් දේ ඔවුන් රටේ ජනතාවට කළා. ඔවුන් රටේ ඔවුනුයි රටේ ඇමතිවරු මන්ත්‍රීවරු අතරේ තිබ්බේ මේ විභේදනය ඉස්සෙල්ලා අයින් කරලා දැම්මා. පෙන්ෂන් එක අයින් කෙරුවා. ඊට පස්සේ ඔවුන්ගේ පඩිය වෙනසක් කළා. ඊට පස්සේ ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනස් කළා. ඔවුන්ගේ හැමදාම රටේ ඡන්දයක් තිබ්බේ ගමන් පළවෙනි කතානායක පළවෙනි රැස්වීමේදී කතානායකවරයා විසින් අනුමත කරන ලබන පාර්ලිමේන්තුවේ කැබිනට් එකෙන් අනුමත කරන පළවෙනි දේ තමයි ඒ 225ටම වාහන ආනයන කරන එක. ඒක සිද්ධ වුණ නැහැ මේ සැරේ. ඔවුන් හැමතිම්ම රටේ ජනතාවට පටන් ගන්න උඩ උන්ට පුළුවන් ඉහළම දෙයින් ඔවුන් රටේ ජනතාවට පෙන්නුවා තමනුත් සාමාන්‍ය රටේ ජනතාවගේ බලේ වගේ අහිංසක මිනිස්සු. ඔවුන් බලේපත්ති රටේ ජනතාවට වැඩ කරන්න මිසක් රටේ ජනතාවගේ දේ සූරාකණ්ඩ නෙවෙයි කියන සංකල්පය ඔවුන් මූලිකවම ඉදිරිපත් කළා. ඊට පස්සේ රටේ නීති පද්ධතිය සාධනීය නීති පද්ධතියක් බවට පත් කිරීමේ කර්තව්‍යයට කර දුන්නා. දැන් ඔබ කවුරුත් දන්නවා අපි කඩමණ්ඩියක කඩයක් ගත්තෙන් පස්සේ මේ කඩේ කොච්චර ජනතාවක් ඒ කඩේ අවට කඩේ අවතේ මේ හිටියත් ඒ කඩේට එන පාර වැහිරිලා නම් ඒ කඩේට එන පාර තුල තවත් අනවසර මිනිස්සු අයිතිවත් කරගෙන මැරිව අයිති කරගෙන ඉන්නවනම් ඒ කඩේ තියෙන ව්‍යාපාරේ රැකියාවක් හරියට කරගන්න බැරි නම් ඉස්සෙල්ලා කළ යුත්තේ මේ වපසරිය සුද්ධ කිරීම. ඒක පහුගිය අවුරුදු දෙක තුල බොහොම ලස්සන ජාතික ජනබල වේගය කළා. ඔවුන් රටේ නීතියේ ආධිපත්‍ය නීතියේ විධානයේ කළා. ඊට අමතරව 2015 ඉඳන් රටේ ජනතාව තුළ ලොකු වේදනාවක් ශක්තියක් තිබ්බා හයියක් තිබ්බා මේ රටේ සමස්ත සාරය දේශපාලකයෝ විදියට කීප දෙනෙක් දේශපාලන පවුල් ඇතුළු දේශපාලන කණ්ඩායම් ඒත් එක්කම පරිපාලන ශාස්ත්‍රයේ ඉහළ තලයේ කණ්ඩායම් ඊළඟට රාජ්‍ය නිලධාරී ශාස්ත්‍රයේ ඉහළ තලයේ කණ්ඩායම් සූරාකෑම නිසා ඔවුන්ට රටේ ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒවා ඔවුන්ට අතර ගිහිල්ලා යම්කිසි ප්‍රමාණයක් තමයි එන්නේ කියලා. ඒක වෙනස් කරුණු ලැබුවා. ඒක ජාතික ජනබල වේගයේ අද රටේ නීතිය සමාන නීතියක් බවට පරිවර්තනය කරලා තියෙනවා. රට සාමාන්‍යකරණයට හැඩගැහිලා තියෙනවා. රටක් අපි කවුරුත් දන්නවා අපි මේ ගුවන් විදුලිය වුණත් අපි යම්කිසි නෛතික දෙයක් යම්කිසි දෙයක් අපට එකපාරට කියපුවාම ඒක අපි සාමාන්‍ය කාලයත්තර තිස්සේ පුරුදු වෙච්ච විදියටම අපි කරනවා මිසක් ටිකක් කල් යනවා ඒ ක්‍රමයට අපි හැඩගැහින්න. හැම දෙයක්ම එහෙම තමයි. නීතියක් වුණත් එහෙම තමයි. රටක නීතියක් ගත්තත් අපේ ස්වභාවික ස්වභාවයක් තුළ අපි ජීවත් වෙන විදියටම තමයි අපි හැමදේම ජීවත් වෙන්නේ. දැන් අපි ලංකාවේ සීට් බෙල්ට් ඕස්ට්‍රේලියාවේ සීට් බෙල්ට් දාන්න ගියාම අපි ලංකාවේ හදන්නේ සීට් බෙල්ට් නොදා යන්න. මන්ද අපි ලංකාවේ හුරු වෙලා තිනවා සීට් බෙල්ට් දාන්න නැතුව යන්න. අන්න ඒ වගේ මිනිස්සු තුළ මිනිස්සු නිරන්තරයෙන්ම බලන්නේ කිසියම් මොදයක් පිළිපදින්න නෙවෙයි තමන්ට තමන් හරි කම්මැලියක් ඇති වෙනවා. තමන්ට කම්මැලි ෘචිකත්වයේ අනුව තමන් ඒක නොදා ඉන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒවට ක්‍රමක්‍රමයෙන් රටේ ජනතාව හුරු කරනු ලබනවා. අනිත් පැත්තෙන් රටේ ක්‍රම දෙකක් තිබ්බා. රටේ ජනතාවට හොඳ හෙටක් ලැබිය යුතුයි. රටේ ජනතාවට අදට වැඩිය හෙටක් හොඳක් ලැබිය යුතුයි කියන තැනකට ආවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ බස් සංකල්පය. බස් සංකල්පයේ ආවෙන් පස්සේ රටේ ජනතාවට අපි ඕස්ට්‍රේලියාව විඳින වරප්‍රසාද ඇතුළු සියලුම දේවල් රටේ ජනතාවත් මේවා දැක්කා. අපි ලංකාවේ හිටියනම් පිටරට කොහෙවත් නොගිහින් අපි දකින්නේ තාමත් ටකරම් බස්. නමුත් ඒ විවිධ දේවල් තුලින් රටේ ජනතාවට යම්කිසි සාධනීය වෙනසක් අත්පත් කරගත්තා. ඒත් එක්කම මේ රටේ VIP කියන සමාජයේ මෙච්චර කාල රඳවගෙන හිටපු උදාහරණ අපි මම උදාහරණ වලින් කතා කරන්නේ මේ අපේ මේ ජනාධිපති අරමුදල එච්චර කාල සිද්ධ වුණේ රටේ VIP ප්‍රභූන්ට බෙහෙත් ගන්න තමයි ඒකේ පිරිවැයෙන් 72%ක් පමණ වියදම් කෙරුවේ රටේ ප්‍රභූන්ගේ සුභසිද්ධියට. ප්‍රභූන්ට ලෙඩක් වුණාම ප්‍රභූන්ගේ මළගයක් වුණාම අන්න ඒකට තමයි මේ මිනිස්සු මහන්සියලා රුපියල් 10ක් දීලා ගන්නේ සංවර්ධන ලොතරැයියෙන් එන මුදල් මෙච්චර කල් ජීවත් කෙරුවේ ඒ පන්තිය. අද ඒ පන්තිය නෙමෙයි ජීවත් කරන්නේ. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ රුපියල් 10,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ අහිංසක අම්මලා තාත්තලාට පිළිකාවක් හැදුනාම ලබා ගන්න ඕන මුදල රුපියල් 5,000 ඉඳන් 10,000 වැඩි කරලා තියෙනවා. ඊළඟට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පොත්පත් ගන්න, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කණ්ණාඩි ගන්න ඒකෙන් මුදල් වෙන් කරනවා. අද කිසිම විදිහකට රටේ මේ VIP පන්තියට රටේ ප්‍රභූයයි කියා ගන්න පන්තියට වරප්‍රසාද රටේ ජනතාවගේ සල්ලි වලින් දෙන්නේ නැහැ. අන්න ඒක මේ පහුගිය අවුරුද්දක තුල ජාතික ජන බලවේගය කරලා තියෙනවා. එතකොට උදාහරණ ගමු මේ අනුර කුමාර දිසානායක සහෝදරයා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අම්මා ආදරණීය බිරිඳ දුව අක්කා මේ එක්කෙනෙක්වත් අද වරප්‍රසාද ලබන්නේ නැහැ. ඔවුන් වෙනදට කවුද මහින්ද රාජපක්ෂ ගත්තාම සිරිම බණ්ඩාරනායක මැතිණිය ගත්තාම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගත්තාම එය ඊළඟට අපි ගම්මු වැඩිම ඕන්නේ මේ බෞතිස්ම වෙලා මේ ප්‍රභූ පැලන්තියට ඇවිල්ලා ප්‍රභූවරයෙක් වෙච්ච අපේ සිරිසේන කවුද මේ හිටපු ජනාධිපතිගේ පවුල් පවා මේ සියල්ලම වරප්‍රසාද ලාභින් බවට පත් වෙනවා. නමුත් ඒක රටේ මේ දේශපාලන බලතුලනය තුළ සිද්ධ වෙලා නැහැ. ඒක සාමාන්‍යකරණයට පත් වෙලා තියෙනවා. මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක සර්වසාධාරණ සර්වසුභවාදී වෙන්න බෑ. අපි ඕස්ට්‍රේලියාවේ අපි දන්නවා දේශපාලන පක්ෂයක් බලයට එන්න හදනකොට විනාඩියක් දෙන්න මට පැතුම් දේශපාලන පක්ෂය බලයට එනකොට දැන් උපාධි කම්කරු පක්ෂයට අපි ඡන්දය දෙනවා, ලිබරල් පක්ෂයට ඡන්දය දෙනවා. නමුත් ඔවුන් මැතිකරන වේදිකාවේ ඉදිරිපත් කරන මැතිවරණ පොරොන්දු 100%ක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක ඊළඟ ඡන්දෙදී ඒක කතා කරනවා අපේ මොකද ඉලෙක්ටරල් කමිෂන් එකේ මොකද්ද ඒකට කියන්නේ? ඒ කට්ටිය මොකද්ද පාර්ලිමන්ටරි බජට් කමිටියට ඉදිරිපත් කෙරුවා වුණාට මේ සියලුම ඉදිරිපත් කරන දේවල් අවුරුදු 4 අවුරුදු 3 ඇතුළත ඔවුන්ට ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්නත් බෑ. සමහරව ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඒ වුණා කියලා මේ ජනතාව කංකේන්ද්‍රි ගන්නෑ. මොකද ජනතාවට ඒ ජනතාව බොහොම බුද්ධිමත් දේශපාලන ජනතාවක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඔවුන් ඒක බලන්නේ දේශපාලන ඇසින්. මේ ආණ්ඩුව සාධනීය වැඩ කොටසක් මේ රටේ ජනතාවට කරලා තියෙනවා නම් ඊළඟ වාරෙත් අර ජෝන් හවර්ඩ් මහත්තයාට වගේ ඡන්දෙ දෙනවා. නමුත් එහෙම කරලා නැත්නම් අප්‍රසාදයට පත් වෙලා තියෙනවා නම් ඕස් වික්ටෝරියාවේ ලේබර් ආණ්ඩුව වගේ ඒ ආණ්ඩුව පළවහරනවා. එන්නේ ඒක තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ සාමාන්‍ය මානව ප්‍රජාවගේ ඒක ලක්ෂණය. අපි මනුෂ්‍යයෝනේ. ඒ මනුෂ්‍ය තුල අපි අපි අර උඹ මේ මස් රාත්තලම කරපන් කියන තැනක නැහැ. ඒ මිනිස්සු සාධනීය දෙයක් සාධනීය වැඩ කොටසක් කෙරුවොත් ඒක තමයි අපි පිළිගන්නේ. ඒ අපි පැතුම් මල්ලිට ආපහු දෙනවා. මොකද මම කතා කරන්න ගියම දිගටම කතා කරන්න
0: ඉන්නවා. නෑ, ඉතාමත්ම හොඳ ආරම්භයක් සාලිගලපති සහෝදරයා ලබා දෙනවා. ඉතිහාසයත් එක්ක බැලුවහම ඔබට බොහෝ අත්දැකීම් තියෙන කෙනෙක් නිසා ඉතිහාසයයි වර්තමානයේ අනාගතයේ අපිට හොඳට අද දවසේදී කතා බහ කරන්න පුළුවන්. අපි ඊළඟ වටේදී ආයෙමත් කතා කරමු. අපි යනවා කාන්තා නියෝජනයේට. රසිකා කුමාරසිංහ, රසිකා මේ මුලින්ම කියන්න ඕනේ මේ ඔබගේ කාන්තා සංගමයක් තියෙනවා, මේ ගෝලීය වශයෙන් ඇති කරගත්ත. අපි ඒකත් මතක් කරලම කොහොමද දේශපාලන ඇහැක් හැම වෙලාවෙම තියෙන විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල දේශපාලන වශයෙන් තර්ක විතර්ක ගේන කෙනෙක් ඉදිරියට තමයි අපි ඔබව හඳුනාගන්නේ. කොහොමද ඔබ පහුගිය කාලය දකින්නේ, පහුගිය අවුරුදු දෙක?
2: මම ඉස්ලාම කියන්නම් අපේ සංවිධානය ගැන. සංවිධානය ගැන කතා කරොත් එහෙම ඒක ග්ලෝබල් විමෙන්ස් ඇලයන්ස් ෆෝ වන් ශ්‍රී ලංකා කියලා ඕගනයිසේෂන් එකක් අපි ග්ලෝබලි පටන් ගත්තා. ඒකේ සමාජිකයෝ ඉන්නවා අපිට නිව්සීලන්ඩ් වල ඉඳන් US යනකම් හැම රටකම කාන්තාවන් ලංකාවෙත් ඇතුළුව කාන්තාවන් ගොඩක් නියෝජනය කරන සංවිධානයක්. මම ඒකේ සභාපති විදිහට තමයි අද මෙතෙන්ට සහභාගි වෙන්නේ. අපි දේශපාලනයට කැමැති, ලංකාවේ දේශපාලනය ගැන උනන්දු එඩියුකේටඩ් ප්‍රොෆෙෂනල් කාන්තාවන් තමයි මේ සංවිධානය ඇතුළේ ඉන්නේ. අපි ඔක්කොටම ලංකාව වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. අපි හැමෝටම දේශපාලනයක් තියෙනවා. අපේ දේශපාලනය සෙන්ටර් රයිට් මූමෙන්ට් එකක් තමයි තියෙන්නේ. ඒක අපි කරන්න අපි විශ්වාස කරනවා. අපේ ලංකාව ඇතුළේ අපි පිළිගන්නවා හැම ජාතියක්ම හැම ආගමක්ම සතුටින් ඉන්න ඕනේ, සමගින් ඉන්න ඕනේ කියන අයිතිය අපි පිළිගන්නවා. හැබැයි ඒක වෙන්න ඕනේ ශ්‍රී ලංකන් නැෂනලිටි, ඒ කියන්නේ ජාති ජාතිකත්වයේ යටතේ ශ්‍රී ලංකන් කියන ජාතිකත්වයේ යටතේ ශ්‍රී ලාංකික කියන ජාතික සිංහල බෞද්ධ ජාතිකත්වයේ යටතේ කියන එක අපි විශ්වාස කරන සංගමයක් විදිහට තමයි අපි යන්නේ. ඉතින් ඒකේ අපිට ඉන්නවා හැම පක්ෂයක්ම නියෝජනය කරපු කරන කාන්තාවනුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේක සේෆ් ස්පේස් එකක් කාන්තාවන්ට දේශපාලනය ගැන කතා කරන්න, දේශපාලනය ගැන ඉගෙන ගන්න, ඒ වගේම උගන්වන්න සේෆ් ස්පේස් එකක්. මොකද අපි මේන් පක්ෂත් එක්ක ගියාම ගොඩක් වෙලාවට වෙන දේ තමයි කාන්තාවන්ව ඡන්ද කාලෙති යූස් කරන ඡන්ද මැෂින් විදිහට. අපි පහුගිය කාලේ දැක්කා ගෑනුව පික මිටට වගේ දේවල් ඡන්ද මැෂින් විදිහට පටන් අරගෙන ඒ වගේ ඡන්ද අරගත්තට පස්සේ ඒවා එයාලව යූස් කරලා අහක දාන දෙයක් තමයි අපි දැක්කේ. අපිට මේ සැරේ අපි පාර්ලිමේන්තුව ගැන අපි ගොඩක් බලාපොරොත්තු තිබ්බා. මොකද කිව්වොත් එහෙම කාන්තා නියෝජනයේ වැඩිම තියෙන පාර්ලිමේන්තුවක් විදිහට 20 දෙනෙක් කාන්තාවෝ ඉන්නවා. අග්‍රාමාත්‍ය තනතුරටත් ඇවිල්ලා තියෙන කාන්තාවක්. එතකොට අපිට ගොඩක් බලාපොරොත්තු තිබුණා. අපි සතුටටපත් වුණා. අපේ දේශපාලන අදහස් මොනවා වුණත් කාන්තාවන් වශයෙන් අපි සතුටටපත් වුණා. හැබැයි අද වෙනකොට ඒ කාන්තාවන් 20ත් පුස්සක් බවට පත් වෙලා තියෙනවා. අපි වෙනුවෙන් හඬක් නගන්නේ නැහැ. මොකද මොන පක්ෂෙන් ජනාධිපති වුණත් මොන පක්ෂෙන් රජය ආවත් සුළුතර බහුතරයකින් රජය පත් වුණත් එතෙන්ට ගියාට පස්සේ එයාලා නියෝජනය කරන්නේ ලංකාව. එයාලා නියෝජනය කරන්නේ මාලිමාව නෙමෙයි. එයාලා නියෝජනය කරන්නේ ජවිපේ නෙමෙයි. එයාලා නියෝජනය කරන්නේ ලංකාව. අපි ඡන්ද නොදුන්නත් අපි එයාලට සහයෝගය නොදුන්නත් අපිට වෙන ජනාධිපති කෙනෙක් නැහනේ, වෙන රජයක් නැහනේ. එතකොට ඒ 158ත් නියෝජනය කරන්න ඕනේ එයාලම තමයි. හැබැයි එයාලා ඒ නියෝජනය ලංකා වශයෙන් නියෝජනයක් කරලා තියෙනවද, සුළුතරේ නියෝජනය කරලා තියෙනවද, බහුතරේ නියෝජනය කරනවද කියන එක ගැන ලොකු ප්‍රශ්න තියෙනවා. මම කලින් කතා කරපු ජාතික ජනබල වේගයට පාක්ෂික සහෝදරයාගේ කතාව ඇහුවාම මට ඇත්තටම දුකක් ඇති වුණේ. 76 වසරක අර නරේටිව් එක අපි හදලා තිබුණානේ ආඛ්‍යානයක්. ඔය 76 වසරක සාපේ කියන නරේටිව් එක, ඔය නරේටිව් එක, ඔය ආඛ්‍යානය හැදුවේ මේ ඡන්ද ගන්න. ඔය ඡන්ද වලට ගත්ත කැම්පේන් අර අපි කියන්නේ ටැග් ලයින් හදනවායි කියලා. ඔය ටැග් ලයින් එක තමයි 76 වසරක සාපේ. ඔය 76 වසරක සාපේ ගැන කතා කරන්නේ අන්න ඔය නිසයි. එතකොට ප්‍රභූ පන්තිය, නිර්ප්‍රභූ පන්තියක් ගැන කියලා කතා කරා. ඔය පන්ති ભેද, ඔය ಜಾති ભેද, ભેද ආගම් ભેද, පන්ති ભેද කියන දේවල් හැම දෙයක්ම හදන්නේ ඔය බලය ගන්න. මොකද මිනිස්සුන්ට ඇටෑක් කරන්න, මිනිස්සුන්ට ඇටෑක් කරන්න ලේසිම විදිය තමයි මිනිස්සුන්ව බෙදන එක. එතකොට අපි බෙදනවා, අපි ඇති කරනවා ಜಾති ભેදයක්. දෙමළ සිංහල ජාති ભેදයක් ඇති කරනවා. දේශපාලකයන්ට පුළුවන් බලය ගන්න ඕන නම් අන්න ඒ වගේ දෙයක් ඇති කරනවා. ආගම් ભેදයක් ඇති කරනවා. ඔය වගේ ભેදයක් තමයි පන්ති ભેදය ඇති කරපු දේ. එතකොට පන්ති ભેදයක් ඇතුලෙන් එයාලා කිව්වා අපි නියෝජනය කරන්නේ ඔයාලගේ පන්තිය, නැත්තම් මේ නිර්ප්‍රභූ පන්තිය, ප්‍රභූ පන්තිය තමයි බලය තියෙන්නේ කියලා මම එක උදාහරණයක් කියන්නම්. එතුමා කතා කරා දේශපාලනේ මේ ප්‍රභූ පන්තියට තිබුණු දේශපාලනයක් කියලා. මම විශ්වාස කරන විදිහට, මම දකින විදිහට, මම 1960 ඉඳන් විජේවීර කියන පුද්ගලයාගේ දේශපාලනය ගැන කියවපු හදාරපු කෙනෙක්. එතකොට විජේවීර ගැන අපි කතා කරොත් එහෙම, විජේවීර කොහොමද මේ දේශපාලන චරිතයක් උනේ කියන එක කතා කරොත් එහෙම, විජේවීර කියන්නේ එයාගේ පියාණන් තාත්තා ඔය සමසමාජ වගේ, කියන්නේ සමාජවාදී පක්ෂයක හිටපු ක්‍රියාකාරී සමාජිකයෙක්. එතකොට ඔය සෝවියට් රුසියාවෙන්, චීනෙන් වගේ සමාජවාදී රටවලින් ඉස්සර ආපු, ඔය කොමියුනිස්ට් රටවලින් ඉස්සර ආපු ස්කෝලර්ෂිප්ස් හම්බ වුණේ ඒ පවුල් වලට තමයි බෙදලා දීලා තියෙන්නේ. ඒතර විජේවීර කියන කෙනා ඔය ඕ ලෙවල් කරලා ඉන්නකොට තමයි ඔය රුසියාවෙන් ලැබිච්ච ශිෂ්‍යත්වයකට ඔය වෛද්‍ය ඕ ලෙවල් විතරක් කරපු කෙනෙකුට සුදුසුකම් නැහැ. ඕලෙවල් විතරක් කරපු කෙනෙකුට දීපු ශිෂ්‍යත්වයක් අර තාත්තගේ කනෙක්ෂන් එක නිසා ඒ ශිෂ්‍යත්වය අරගෙන තමයි රුසියාවට ගියේ. රුසියාවට ගියපු තරුණයා එහෙදි, එතකොට ඔය කාලේ තිබුණානේ බෙදීමක්, ඔය රුසියෙන් මේ එයාලගේ දේශපාලනයයි මාඕ සේතුන් චීන දේශපාලනයයි වෙනස්. එතකොට රුසියාවට ගියාට පස්සේ මෙයා කරේ චීන දේශපාලනය. චීන සමාජවාදී දේශපාලනය කොමියුනිස්ට් දේශපාලනය. එනිසා එයාට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. එතනදී එයා ඇත්තටම එයා අසනීප වෙලා මෙහා ලංකාවට ආපහු ආවයි කියනවා අවුරුද්දක් ඉවර කරලා දෙකක් ඉවර කරලා හැබැයි වෛද්‍ය විද්‍යාව පටන් ගත්තේවත් නැහැ. ලංකාවට ආවයි කියනවා නැත්තම් එයා පිටුහල් කරයි කියන කොහොමද කියන්නේ දන්නේ නැහැ. හැබැයි එයා ඇවිල්ලා ආයෙ යන්න වීසා ඇප්ලයි කරාම එයාට වීසා ලැබුණේ නැහැ. නැතුව එයා මේ වෛද්‍යවරයෙක් වෙන්න තිබුණු චාන්ස් එක අතෑරලා මේ පුංචි පන්තිය වෙනුවෙන් පෙනී සිටපු මේ විමුක්තිකාමියෙක් නෙමෙයි. එයා ඇප්ලයි කරා යන්න එයාට වීසා හම්බුනේ නැහැ. ඊට පස්සේ තමයි එයාගේ ඔය තාත්තගේ පක්ෂෙත් එක්ක එකතු වෙලා වැඩ කරන්න හදනකොට මෙයාට ඕන වුණේ අර බොල්ෂෙවික් විප්ලවයක් වගේ දෙයක් රටේ ඇති කරන්න. හැබැයි ඒ වගේ කාලෙක එහෙම අවශ්‍යතාවයක් ලංකාවේ තිබුණේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරපු නිසා තමයි මෙයා 65 ගිහිලා මේ ජවිපේ කියන පක්ෂය ආරම්භ කරේ. තමයි ඒ අර මේවට විරුද්ධව. ඉතින් ඊළඟට මම කතා කරන්න කැමති ওই නිර්ප්‍රභු ප්‍රභු කියන දේ එහෙම ගත්තාම මම හිතන විදිහට මම දකින විදිහට නිර්ප්‍රභු ලංකාවේ හිටියේ නිර්ප්‍රභු ජනාධිපතිතුමා තමයි ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා. එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තාම එයාවේ අපි හැමෝම දන්න කතාව තමයි කෙසෙල්වත්ත කියන හරියම ඉගෙනීමක්වත් නැති ඒ වගේ අර වත්තක් කියන පරිසරයකින් තමයි එතුමා මේ ඇවිල්ලා මේ කොළඹ නගර සභාවට ඇවිල්ලා එහෙම ඇවිල්ලා තමයි ජයා ජයවර්ධන ජනාධිපතිතුමා තමයි යාව අරගෙන මේ தත්ත්වෙට මේ පත් කරේ. එතකොට ඉංග්‍රීසි භාෂාවත් එක්ක තියෙන තර නිදහස් අධ්‍යාපනය සහ ලොමිලේ අධ්‍යාපනයේ මේ ওই 76 වසරක සාපේ නිදහස් අධ්‍යාපනය ලැබුණා ලංකාවට. එතකොට ඒ කාලේ මේ දුන්න නිදහස් අධ්‍යාපනය මේ අපි හැමෝම නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. අපි දැන් මගේ අප්පච්චි ගත්තා. මගේ අප්පච්චි මේ ලංකාවේ අනුරාධපුරයේ හද්ද පිටිසර ගමක මේ ගොවි පවුලක ඉපදුන දරුවෙක්. එතකොට එයා ශිෂ්‍යත්ව පාස් වෙලා අනුරාධපුර සෙන්ට්‍රල් කොලෙජ් එකට ඇවිල්ලා හොස්ටල් එකේ ශිෂ්‍යත්වෙන් ඉගෙනගෙන පේරාදෙණිය යුනිවර්සිටි එකට

0: දුල්ලි මන්ත්‍රීතුමයක් ඉන්නේ. ඒ මන්ත්‍රීතුමා ලංකාවේ හිටපු අර ඔය කර්මාන්ත ඇමතිඳලා ඔය සීනි කර්මාන්ත ශාලාව එහෙම දැන් ඔය වහලා තියෙන්නේ. ඒක ඒ ඉන්ඩස්ට්‍රි එකේ ලාභ පෙන්නපු කෙනෙක්නේ. ලාභ පෙන්නලා භාණ්ඩාගාරයට යවපු කෙනෙක්. මේ අවුරුද්දක ඇතුලේ හඳුන්නෙත්ති යටතේ පාඩු ලබලා වහන්න වුණ ඉන්ඩස්ට්‍රි එකක් ඔය. ඒ ඒ චාමර කියන ඒ මන්ත්‍රීතුමා බොහොම පුංචි පවුලක මේ ට්‍රේන් එකේ ටොපි චොක්ලට් විකුණපු මේ කෙනෙක්. දැන් ඉන්න කට්ටිය දැන් ඔය නිර්ප්‍රභූ කියලා ඔය 159 ඉන්න කට්ටිය වසන්ත කියන්නේ කවුද? ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා කියනවා. අපි දන්නේ නැත්තේද නැද්දද කියලා ඔය ඒ වගේ මේ එයාලා පෙන්නුවවත්කම් වල බලනකොට ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා. ප්‍රබූද නිර්ප්‍රබූද. එතකොට අනුර කුමාර දිසානායක කවදාවත් ජොබ් එකක් කරලා නැහැ. හැබැයි ගෙවල් දොරවල් හදාගෙන තියෙනවා. මොන වගේද හදාගත්තේ? එතකොට අපි ලාල්කාන්ත කියන ඒ ඇමතිතුමා අපි පහුගිය කාලේ තට්ටු තුනක ගයක් දැක්කා. එයා කියනවා මේ මට හම්බ වෙච්ච මේ මගේ දවත්කම් ගැන අහන්න එපා. මේ මොකක් හරි සැකයක් තිරනම් ඔය නඩුවක් දාන්න කියනවා. එතකොට හඳුන්නේත්ති කියන කෙනාගේ අපි පහුගිය දවස්වල ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. එයාගේ දුව එංගලන්තේ ඉගෙන ගන්නවලු මේ ඒ කවුරුත් රස්සා කරපු අය නෙමෙයි නේ එංගලන්තේ ඉගෙන ගන්නවා මේ ෆුල් පේමෙන්ට් එක ගෙවලා. එතකොට අගමැතිතුමිය කවුද? එයා මේ බිෂොප් එකට ගියපු ඉන්දියාවේ ඩිග්‍රී එකක් කරපු ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගත්ත එංගලන්තෙන් PhD එකක් ගත්ත කෙනෙක්. එයාගේ පන්තිය මොකද්ද? ප්‍රබූද නිර්ප්‍රබූද. එතකොට මට කියන්න ඔය මේ නිර්ප්‍රභූ පන්තියෙන් කවුද පුංචි පන්තියෙන් ඇවිල්ලා ඉන්න මේ කට්ටිය කියලා. දැන් අනිත් දේශපාලනේ ඉන්න අය ගන්නකො කවුද ප්‍රභූ නිර්ප්‍රභූ මොකද්ද ඒ බෙදිල්ල? තමන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද බැරිද කියන එකේ තමන්ගේ ප්‍රශ්නයක්. මොකද ඉස්කෝලවල ඉංග්‍රීසි උගන්වනවනේ. අපිත් ඉගෙන ගත්තේ අපිත් මේ ඉංග්‍රීසි කතා කරන පවුල්වල ඉගෙනගෙන නෙමෙයි අපි මෙතන ඇවිල්ලා මේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ. තමන් ඉගෙන ගන්න එක තමන්ගේ දෙයක්. එතකොට මේ අවුරුදු දෙක ගැන කතා කරොත් එහෙම අවුරුදු දෙක ගැන මට පොඩි දෙයක් මට කියන්න දෙන්න. අවුරුදු දෙක ගැන කියන්න තියෙන එකම දෙයයි මාස 24ක් ඉවරයි. තව මාස 36යි තියෙන්නේ. ඒකනොත් වැඩ කරන්න පුළුවන් තව මාස 24යි. මොකද අන්තිම අවුරුද්ද ඡන්ද අවුරුද්ද. ඒ නිසා කිසිම දෙයක් මෙතෙක් කරලා නැහැ කරනවයි කිව්ව දේවල් ඊට පස්සේ කර කර තිබුණු හොඳ දේවලුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කර කර දීපු දේවුනුත් කඩාගෙන වැටෙනවා. මේ ඒ නිසා පුළුවන් නම් මොනවා හරි කරලා මේ රට මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාර දීපු විදිහටම බාර දීලා යන්නවත් පුළුවන් නම් අනුරට වැඩ කරන්න පුළුවන් නම් හරි.
1: හොඳයි. ඉතාමත්ම දීර්ඝ පැහැදිලි කිරීමක් සාකච්ඡාව ආරම්භ කරන්නට රසික ලබා දුන්න. දැන් අපි යනවා අනුර විතානවසම් මහත්මයා ළඟට. අනුවිතානවසන් මහත්මයාත් ලාංකේය දේශපාලනය ගැන බොහෝ උනන්දුවක් දක්වන බොහෝ වෙලාවට ඒ පිළිබඳව තමන්ගේ මතේ නිර්භයව ප්‍රකාශ කරන කෙනෙක්. වැඩසටහනේ මුල් වටේදී ඔබතුමාටත් අපි විනාඩි 10ක් ලබා දෙනවා. කොහොමද ගෙවි ගිය අවුරුදු 10 ඔබ දකින්නේ?
2: බොහොම ස්තුතියි පැතුම්. දැන් ඇත්තටම රසිකත් සාලියත් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දුන්නා. අපි අද මෙතනට පැමිණීමේ ප්‍රස්තුත මාතෘකා වුණේ මේ රජයේ අවුරුද්ද එක පිළිබඳව. මං විශ්වාස කරනවා මං පළමුවෙන්ම කරන්න ඕන අද දවස තමයි ජනාධිපතිවරයා බලයට පත් වෙලා අවුරුදු දෙකක්. මං ප්‍රථමයෙන්ම එතුමාට සුබ පතනවා. අපේ දේශපාලන මති මතාන්තර මොනවා තිබුණත් අපි එතුමා සාර්ථකද අසාර්ථකද යන්නට ඉස්සෙල්ලා අපි එතුමාට සුබ පතලා තමයි මම මේ කතාව ආරම්භ කරන්නේ. 2024 සැප්තැම්බර් 21 වෙනිදා එතුමා බලයට පත් වුණා. එතුමා බලයට පත්වීම කියන්නේ මේ ආණ්ඩුව බලයට ආවේ සාමාන්‍ය ආණ්ඩුවක් මාරු වෙන ක්‍රමයට නෙවෙයි. ඇත්තරම කියනනම් ඒක සුවිශාල වෙනසක්. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ දේශපාලන 76 වසරක සම්පූර්ණ සම්ප්‍රදාය කඩ කරමින් ඒ තට්ටු මාරු ක්‍රමයෙන් එහාට ගිහිල්ලා අනුර කුමාරට සහ එතුමා සමග සිටි මාලිමාවේට රජයට රජයක් පවත්ව ගන්න පුළුවන්කම ලැබුණා. එතකොට ඒ රජය සාර්ථකද අසාර්ථකද කියන තැනට එන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කියන්න ඕන අර සාලිය පටන් ගත්ත තැනට මටත් පොඩි අදහසක් මට ඒක අමතක වෙන්න ඉස්සෙල්ලා කියන්න ඕන අර ප්‍රභූ දේශපාලනයක් ගැන කතා කරා ඇත්තෙම ප්‍රභූ දේශපාලනය කියන්නේ මං විශ්වාස කරන විදිහට මේ දේශපාලනඥයන් ප්‍රභූවරුන් කරන්නේ කවුරුවත් නෙමෙයි මහජනතාව ඒකට හොඳම සාධකය තමයි අර රසික කිව්වා වගේ ආර් ප්‍රේමදාස මහත්මයා එතනින් ගියාම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එතනින් ගියාම

0: මහින්ද රාජපක්ෂ මහත්මය මහින්ද රාජපක්ෂ කියන්නේ ප්‍රභූවරයෙක් හෝ එහෙමත් නැත්නම් මහා විශාල પરම්පරාගත දේශපාලනයක් දේශපාලන වශයෙන් ඔවුන්ට પરම්පරාවක් තියෙන නැති නමුත් අර ප්‍රභූ කියන එකට එතුමා සමාජයේ විසින් ඒ අය යොමු කරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන වුණත් එහෙමයි ආර් ප්‍රේමදාස අපි පැහැදිලිවම දන්නවා එවැනි කෙනෙක් කියලා දැන් බලන්න ඒකට සරලම උදාහරණය තමයි මේ පහුගිය ඊයේ ඇත්තටම කොහොමද මේ ජනතාව ප්‍රභූවරුන් කරන්නේ කියන එකට හොඳම උදාහරණ තමයි මෙන්න මේ වැලිගම තිවිච්ච ඒ අර මීටින් එකෙන් ඒකේ එක තැනක කියනවා එක කාන්තාවක් අපසම බිමක රඳවන සොහො යුරානෝ රජකයි අපට නොපෙනෙන මහ රජානෝ මහරජා කල් ඉවරයි ඒ මහරජා කරන පළවෙනි ප්‍රයත්නය ඒකට අනුර කුමාර කැමති ඒකට මාලිමාව කැමති ඒකට ජීවීපී එක කැමති අර සාලිය කියන්නේ ඒ ඒ අර ප්‍රභූ දේශපාලනේ ඒක තමයි ප්‍රභූ දේශපාලනේ තවත් මම සරල උදාහරණයක් දෙන්නම් සාලිය ඔබත් දන්නව ඇති පහුගිය කාලේ ප්‍රේම අනුර කුමාර බලයට එන්න ඉස්සෙල්ලා වේදිකාවක කියනවා මේ හැම ප්‍රභූවරයෙක් පිටිපස්සේ මෙනවා කියලා ඇම්බියුලන්ස් එකක් එතකොට කියනවා මේවා ලෙඩ්ඩු කියලා ඒ වචනින් කියන්නේ ලෙඩ්ඩු ඒක කියන විශේෂ ඒක අර සවුන්ඩ් එකත් එහෙමයි මේගොල්ලෝ ලෙඩ්ඩු එහෙම කියන ඒ අනුර කුමාරගේ ස්කොඩ් එකෙත් අන්තිමට මෙන්නේ ඇම්බියුලන්ස් එක එහෙමනම් ඒත් ලෙඩෙක් මං කියන්නේ මේ ප්‍රභූවරය කරන්නෙත් ලෙඩ්ඩු කරන්නෙත් මහජනතාව සහ ක්‍රමවේදය මේක Tamanට බලය නොතෙන් නොලැබෙන තාක්කල් අර ලෙඩ්ඩු අර ප්‍රභූවරු බලය ලැබුණට පස්සේ ප්‍රභූවරවර ඒ ඒ ඒ පසුබිමට කැමති ඒක තමයි සරලව ඒ ප්‍රභූ කතාව. ඊළඟට අපි ගත්තොත් එහෙම ඇත්තටම මේ රජයේ අවුරුදු දෙක පටන් ගන්න මම ඇත්තටම අපිට තියෙනුනේ මේකට මොකක්ද ස්කේල් එක? කොහොමද මේ අවුරුදු දෙක අපි මනින්නේ කියලා? අවුරුදු දෙක මනින්න මම දකින විදිහට හොඳම සාධකය තමයි අවුරුදු දෙකෙන් ජනාධිපති වරයා පත් වුණා ඊළඟට ජනාධිපතිවරයා පත් වුණායින් පස්සේ මහා මැතිවරණයෙන් ඡායග්‍රහණය කරා එතකොට පාර්ලිමේන්තුවට කථානායකවරේ පත් කරා අන්නේ කථානායකවරයා තමයි මගේ මුල් ගල මේ ඩිස්ටන්ස් එකේ කවුද අශෝක රන්වල අශෝක රන්වල මහත්මයා පිළිබඳව අපි විස්තරාත්මකව කියන්න ඕනේ නැහැ එතුමා විසින් මේ අවුරුදු දෙකේ බැස යාමේ එහෙම නැත්නම් විනාශයේ මුල පටන් ගත්තා ඊට පස්සේ අපි අවුරුදු දෙකටෙමු. දෙකේ කොන තමයි මම ගන්න ආපහු කථානායකවරයෙක්. ඒ කථානායකවරයා ජගත් වික්‍රමරත්න. අද අපි දේශපාලනේ කවදාවත් නොහපු අපයෝජන කරන. අපි කවදාවත් අහපු නැති අපේ තුන්වන පුරවැසියා. ඉතාමත් දූෂණයට ලක් වෙච්ච. ඉතාමත් හොර මරකම් වලට ඇත්තටම සහභාගී වෙන බවට ඔප්පු වෙමින් පවතිනවා. ඒ සාධාරණ ඔප්පු වෙමින් පවතිනවා. එතකොට මෙන්න මේ දෙක අතර කාලය බලන්න මේ අතර කාලය තුළ අපිට කතා කරන්න ගොඩාක් තියෙනවා. අපි විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය එහෙමත් නැත්නම් මේ රජයට විරුද්ධ මතධාරණ අය හැටියට අපි මේක විවේචනය කරන්න ඕන. මම විශ්වාස කරන එහෙම විවේචනයක් නොකරොත් මේ රජය ප්‍රජාතන්ත්‍රවාදී විදියට කවදාවත් රටට සේවයක් කරන්නේ නැහැ. රටට හොඳක් වෙන්නේ නැහැ අපි මේ විවේචනය නොකරොත්. මම විශ්වාස කරන මේ ඇත්තට මෙන්න මේ සාධක දෙක මැද අශෝක රන්වලගේ සිට ජගත් වික්‍රමත් රත්න දක්වා ඒ පරාසය තුළ වෙච්ච අසාධාරණකම් හොරකම් ඒ වගේම භීතිය අවභාවිතාව මුලාව වංචාව කොයි තරම්ද කියනවා නම් ඒ පරාසය තුළ අපිට එකින් එකට ගන්න පුළුවන් අපි සරලව සඳහන් කරොත් කන්ටේනර් සිද්ධිය ගල්ලඟුරු සිද්ධිය උගණ්ඩාවේ සල්ලි එතනින් ගියාම මිලියන දෙකහමාරක් හැකර්වරුන්ට යෑම මේ හා සමානව තව කීයක් තියද ඊට අමතරව අපි අර අර අර මුල කතාවට ආපහු ගියොත් අර ප්‍රභූවරු බලන්න අවුරුදු දෙකක් ඇතුළත එදා තමන්ගේ ළමයාට වියදම් කරන්න සල්ලි නැතේ කියපු ලාල්කාන්ත තට්ටු තුනක නිවාසයක් හදනවා. එහෙමනම් මේවා දිහා ඇස්සැරලා බලන මේවා දිහා හැඟීමෙන් දැනීමෙන් බලන ඕනම කෙනෙක් විපක්ෂයේ වෙන්න ඕනේ නැහැ පැතුම්. විපක්ෂයේ නෙමෙයි. සාලිය මේක ඔබේ පැත්තෙන් බැලුවත් මේවා අසාධාරණ දේවල්. මේවා ඇස් දෙකට පේන දේවල්. අපි අතීතය ගැන කතා කරනවා අනාගතේ මෙහෙමයි කරන්න කියනවා. අපිට කොමේ අවුරුදු දෙකකට සැලැස්මක්. අපිට කොමේ අවුරුදු දෙකට කර යන මෙගා ප්‍රොජෙක්ට්ස්. අපි මොනවද කරේ? අපි කරන්නේ අපේ මේ රාජ්‍යය කරන්නේ ඉතාමත් සරල යෝජනා ක්‍රම. ඉතාමත් සරල සඳහන් කළ නොයුතු විදියේ සංවර්ධන සැලැස්මවල් ඒවා ඇත්තටම බොහොම සරල දේවල් මම හිතනවා මේ අවුරුදු දෙක අනිවාර්යයෙන්ම මාලිමා රජය පරාජයක් මේක මාලිමා රජය තමන්ගේ ජනතාවට කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරේ නැහැ ඒ තුලින් බැලුවොත් ඇත්තටම අසමත් කියන තැනින් තමයි මම පළවෙනි කොටස මගේ මම ඔබට ඉදිරිපත් කරන්නේ මම දෙවෙනි කොටසදී ඊළඟ අවුරුද්ද ගැනත් මේ වගේම පොඩි අදහස් ටිකක් දෙන්න
1: තවත් වටිනා අදහස් ගොන්නක් අනුරවිතානවත් සම් සහෝදරය ඉදිරිපත් කරනවා සාදියට ප්‍රශ්න ගොඩක් තියෙනවා දෙවෙනි වටේදී උත්තර දෙන්න අපි හිත කලින් යමු සමගි ජන බලවේගයේ පැත්තට සමගි ජන බලවේගයේ මෙල්බර්න් කමිටුවේ සභාපතිතුමා ඉන්නවා හේමන්ත කුළුපාරච්චි කොහොමද ඔබතුමා දකින්නේ ගෙවි ගිය වසර දෙක පිළිබඳව සමගි ජන බලවේගයේ මෙල්බර්න් ශාඛාවේ ඇසි මම හිතන්නේ අපිට සමගි ජන බලවේගයේ පැත්තට යන්න තව ටිකක් වෙලා යනවා වගේ සාලිය අපි දෙවෙනි වටේදී ඉස්සරලාම රසිකායි දෙන්න කියපු කතාන් වලින් එතනින් පටන් ගමු
2: මම ඇත්තටම අනුර විතානවසම්ගෙන් පටන් ගන්නම්කෝ අනුර විතානවසම්ගේ කතාවේ අනුර විතානවසම්ගේ කතාවටත් ඉතින් ඇත්තටම ඒත් එක්කම රසිකටත් බොහොම ස්තුතියි යම් දෙයක් සමාජයට මුසු කළා ඒක ඒක ජනතාව පිළිගන්නව නොදන්න පිළිගන්නව ජනතාවට අයිති දෙයක් නමුත් අර කතාවක තියෙනවා හරයාත්මක සංකල්ප ඒ හරයාත්මක සංකල්පයක් කතාවක නිර්මාණය වුණ නැත්නම් ඒ කතාව ප්‍රති උත්තර දෙන්නාට ඒ කතාව සම්බන්ධයෙන් කතා කිරීමට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඒක නිසා මම කතා කරන්නම් දෙදිනාම කතා කර එකම දේ මේ අනුරට මම උත්තර දෙන්නම් අනුර ප්‍රභු කියලා අපි අර නිශ්චිතයක් අපි ගන්න මේකේ අපි කිව්වේ ශ්‍රී ලංකාවේ ජන සමාජය තුල ප්‍රභූ පන්තියක් ඒකට හොඳම උදාහරණය තමයි දයාසිරි ජයසේකර බොහොම වේදනාවෙන් කතා කළා මේ මාලිමා ආණ්ඩුව කරන වැඩෙන් වෙන්නේ රටේ ප්‍රභූවරුයි කියා ගන්න මේ රටේ පාලක පන්තිය සම්බන්ධයෙන් රටේ ජනතාවට කිසිම රෙස්පෙක්ට් එකක් නැති වෙනවා නැතිවීම තුලින් රට අරාජික වෙන්න පුළුවන් කියන දේත් එක්ක තමයි මම ගැටෙන්නේ ඒ කියන්නේ අපි මම වචනයක් කතා කරනකොට ඒ වචනේ සුමට තේරුමට වඩා ඒකේ යථාර්ථවාදී තේරුම තමයි අපි ගත යුත්තේ. ඒක තමයි අපි බොහොම බුද්ධිමත් සාකච්ඡාවකට අවතීර්ණ වෙනවා කියන්නේ. ඒකෙදි මම ප්‍රභු කියලා ගත්තේ කිසියම්ම පන්තියක් කිසියම්ම පුද්ගලික ප්‍රවේශයක් කිසියම්ම කොට්ටාසයක් නෙවෙයි. ප්‍රභු කියන සංකල්පේ අපි කාතුලක් තියෙනවා. මොකද මේ අපි ඔක්කොම යටත්විතවාදී සංකල්ප මත ජීවත් වෙච්ච මිනිස්සු. මේ අපේ ජානවලට එකතු වෙච්ච දේවල්. ඒ එකතු වෙච්ච දේවල් තුලින් අපි යම් කිසි දෙයක් මේ සාකච්ඡාව තුල අපි මේක අන්තර්ජාලයට මුසු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ අපි යම් කිසි විදිහකට මේ ඕස්ට්‍රේලියාවේ යම් කිසි දෙයක් කරන මිනිස්සු බවට අපි ඒක අපි නොදනුවත්ම මේ සමාජයේ මුදාහරණ දෙයක් මම කතා කරන්නේ අපි අතරේ මේවා තියෙනවා මේක තමයි මානව සංහතියේ මානවයාගේ ලක්ෂණ මේක අවම කරලා මේ රටේ සමානාත්මතාවයක් යම් කිසි විදිහකට ඇති කරලා අපිට පුළුවන් නම් අන්න ඒක තමයි අපි කළ යුත්තේ ඒක තියෙන විභේදනය අපි නැති කළ යුතු දැන් උදාහරණ ගන්න රණසිංහ ප්‍රේමදාස ගන්න රණසිංහ ප්‍රේමදාස ඇත්තරම කියනවා නම් මේ සිංහාසුන හැදුවා මේව හැදුවා ඊළඟට ඔබ කවුරුත් දන්නවා ඔබ මේ රණසිංහ ප්‍රේමදාසගේ මස් පුතා බෑනා ලංකාවේ ඉඳන් එයා ලංකා ෆ්ලයිට්ස් පාවිච්චි කරලා මෙල්බන් වලට මේ ෆ්ලවර්ස් ගෙනාවා ඒ කියන්නේ ඒ පන්තිය කිසියම් ඕ විදිහකට උත්සාහ කරනවා තමන් මේ අතරේ මේ අපි හතර දෙනා අතරේ මම උත්සාහ කරනවා පොරක් වෙන්න. සිම්පල් වර්ඩ් එක ඒකයි. ප්‍රභු කියන එකේ තේරුම මම කියන එකේ තේරුම ඕකයි. ඒක අපි අවම කරලා තියෙනවා. අපි හතර දෙනා අතරේ මම හදනවා මම බෙන්ස් එකක් අරන් ගිහලා මෙතන නවත්තලා මම පොරක් වෙන්න. එන්න ඒක තමයි මම කතා කරන්නේ. ඒක ඔබතුමන්ලටගේ බුද්ධියමද තමයි ඔබතුමන්ලට ඒක තේරුම් ගැනීම ශක්තිය දෙන්නේ. මම හිතනවා ඒක මේ අපේ අනුර ඒක තේරුම් ගත්තා කියලා. ඉන්නේ එතනයි මම කතා කරන්නේ. තෝම වෙන ප්‍රභූ ගැන කතා කළේ නැහැ. අපි ගම්මු සිරිපාල අපේ ගොවි මහත්තයා බත් පැකට් එක උයාගෙන යන මිනිස්සයා. ඒ මිනිස්සයාගෙත් හෝටල් තියෙන මාස හදනවා ටිකක් අර තමන් ඊහෙට උ පන්තිර වැඩි උඩ දැන් ලාල්කාන්තේ ගත්තමත් ඕක තමයි තියෙන්නේ. ලාල්කාන්තට විරුද්ධව කිසියම්ම විදිහකට මම දන්නේ විදිහටම අහලා තියෙන විදිහට ලාල්කාන්තට විරුද්ධව ජනතාව විමුක්ති පෙරමුණේ යම් කිසි විදිහකට නෛතික ක්‍රියාමාර්ගයක් ගනීවි. ඒක සිදු වේවි. නමුත් ඒක දැන් උදාහරණ ගන්නකො අපේ කතානායකතුමාට අල්ලස් කොමිසමෙන් නඩු පවරලා තියෙනවා. නා මෙච්චර කල් සිද්ධ වුණේ නැහැ. ඊළඟට අපේ ජයගොඩි මහත්තයාට ගන්න ජයගොඩි මහත්තයාට අල්ලස් කොමිසමෙන් නඩුවක් තියෙනවා. ඒත් එක්කම කවුද අපේ රංගොල මහත්තයා ගන්න? රංගොල මහත්තයාත් මේ මම ඕස්ට්‍රේලියාවට ආවා වගේ එයාත් ජපානයට ගිහිල්ලා තියෙන ඒ කාලේ ජීවිතේ බේර ගන්න. ගිහිල්ලා එයාට නම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඔබලා කවුරුත් දන්නවනේ මම ආපු හැටි. ඉතින් ඒ ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒවා ඒවා නිකන් ප්‍රායෝගික දේවල්. ඔවා දේශපාලනේ අපි කතා කළ යුතු කියන්නේ. අපි මෙහෙමනේ විවාදාත්මක තර්කානුකූල සංවාදාත්මක සාකච්ඡාවේදී අපි කතා කළ යුත්තේ හරයාත්මක ලක්ෂණනේ. අපි හරයටනේ ගහන්න ඕනේ. අපි නිකන් මේ සුමට වටාපිටාවට ගහලා තේරුමක් නැහැනේ. ඒක නිසා ඊළඟට ඔබ කිව්වා මේ රනිල් වික්‍රමසිංහ ගැන. රනිල් වික්‍රමසිංහ දැන් මෙහෙමනේ අපි ඔයා ඔයාගේ ගම්මුක අපේ විතාන වංශගේ මේ රැකියාව කරන තැන මිනිස්සුන්ට ඔබතුමා රැකියාවෙන් ඔබතුමාගේ ව්‍යාපාරයෙන් අධික ලාභ ලබනවා. දැඩි ලාභ ලබනවා. ඔබතුමා ව්‍යාපාරයේ වැඩ කරන මිනිස්සුන්ට මයික්‍රෝවේව් එකක් දෙන්නේ. ඔබතුමා ව්‍යාපාරයේ වැඩ කරන මිනිස්සුන්ට එයා ෆ්‍රයි එකක් දෙන්නේ. ඔබතුමා ව්‍යාපාරයේ වැඩ කරන මිනිස්සුන්ට පැය දෙකෙන් දෙකට කැමෝ බ්‍රේක් එකක් දෙන්නේ. එහෙම මිනිස්සු පීඩාවෙන් පීඩාවටපත් කරලා රටක් යම් කිසි විදියකට මේ රටක මේ මේ මේකත් ෆික්ස් ඩිපොසිට් කියන්නේ මේ ඇති කරනවා කියන එක නෙවෙයි. මේක මේ රට දැන් අනුර කුමාර දිසානායක ගත්තෙන් පස්සේ දිට්ටා සුලිකුණාටු ඇති වුණා. දිට්ටා සුලිකුණාටු තමයි ලොකුම දේකට ඒකේ මේ මහා බැංකුව මේ ලෝක බැංකුව විසින් කරන ලද මේ මහා බැංකුව කියන්නේ මේ what is that මේ කවුද මේ ජාතික මොකද්ද IMF IMF එකෙන් කරන ලද වාර්තාව මත අපිට පාඩුවලා තියෙනවා රුපියල් බිලියන 5200 ගණක් අපිට ජාතික ධනෙ අහිමි වෙලා තියෙනවා දිට්ටා සුලිකුණාටුවේ. අපිට දිට්ටා සුලිකුණාට ආවා. ඒත් එක්කම අපේ මැද පෙරදිග යුද්ධය ආවා. හරිද? දැන් රනිල්ගේ කාලේ මිනිස්සුන්ගේ ඉල්ලීම මොකද වෙලා තිබ්බේ? රනිල් කාලේ මිනිස්සු කීවේ අපිට කීය වුණත් කමන්නේ පෙට්‍රල් ටික දෙන්න. ඒක නෙවෙයිද කීවේ? මිනිස්සු කීවේ මුදල කීය වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට පෙට්‍රල් ටික දෙන්න. අපිට ගෑස් ටික දෙන්න. ඒකනේ කෙරුවේ. දැන් මේ ආණ්ඩුව අවුරුදු දෙක ඇතුළත මේ වගේ බරපතල සිදුවීම් දෙකක් සිද්ධ වුණා. මේක මිනිස්සු කිසිම තැනක පෙට්‍රල් නැතුව පෝලිං තිබ්බේ නැහනේ. මේ මිනිස්සු නවකයෝ, දේශපාලනයට ආගන්තුක මිනිස්සු, සීනියර් දේශපාලනයට දේශපාලන අධ්‍යක්ෂකම් තියෙන මිනිස්සුන්ට අනුර කුමාර දිසානායක සහ විජිත හේරත්, හරණි සහ බිමල් රත්නායක විතරයි මේ මිනිස්සු මේව සාධනීය මට්ටමකට කරලා තියෙනවා. හරිද? මම කතා කරන්නේ නැහැ මේ මිනිස්සු මේ දැන් ඔබතුමා කියපු දේවල් වලට මම උත්තර දුන්නේ. ඔබතුමා රංගවලේ කේසේ කතා කළා මම ඒකට උත්තර දුන්නා. ඔබතුමා කතානායක කේසේ කතා කළා එතු මම ඒකට උත්තර දුන්නා. මේ හැම දෙයකම සාධනීය දේවල් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපේ රටේ අවය පරතරය ලංකා ඉතිහාසයේ පළමු වතාවට 1956 න් පස්සේ අවය පරතරයේ අවම අයව පරතරයක් තියෙන අයවැය වලට පරිවර්තන වෙලා තියෙනවා. ඊළඟට මෝදි ආවෙන් පස්සේ මෝදි මහත්තයා ආවෙන් පස්සේ මෙච්ච ඉන්දියාවේ පාලනය කෙරුවේ ප්‍රභු පන්ති. අපි කියන මම මේ ප්‍රභු කියන එක වරදවා තේරුම් ගන්න එපා. මම මේ ප්‍රභු කියන්නේ යම්කිසි අර්ථයක් තේරු දැනගන්න විතරයි උගත් බුද්ධිමත් මහත්තයාට නොනටයි. ඒක නිසා මේ ඉන්දියාවේ මේ මෝදි ආවේ මොකටද? මෝදි ආවේ ටී මෑන් කියලානේ අපි කිව්වේ. මෝදි ආවම අද ඉන්දියාවේ බලන්න QR කෝඩ් එක තැඹිලි ගෙඩියලක් තියෙනවා. කිව්වා මෝදි මහත්තයා කරපු එකම දේ තමයි බදු ප්‍රේක්ෂතය ක්‍රමවත් කිරීම සහ විධිමත් කිරීම සහ අරමුණාත්මක කිරීම. ඔය තුන ක්‍රමවත්, විධිමත් සහ අරමුණාත්මක. මේ ක්‍රමවත් කෙරුවේ විධිමත් කෙරේ අරමුණක් වෙනුවෙන්. ඒක තමයි අරමුණාත්මක. ලංකාවේ දිට්ටා සුලුකනාටුවේ ඊළඟට ලංකාවේ දැන් මහා මාර්ග දෙකක් ෆ්‍රීවේ දෙකක් රජයේ සල්ලි වලින් හදන්න පටන් ගන්න තියෙනවා. මේක අපි හිතමු මේ මිනිස්සු මේ දේශපාලන සටන් පාටයක් කියලා. දේශපාලනේ තියෙනවානේ සටන් පාට. අපි කවුරුත් දේශපාලනේ සටන් පාට තියෙනවා. සමහර වෙලාවට අපි කියන අඩේ උඹාර කියපු දේ කෙරුවේ නැහැ නේද බං? එතකොට ඔයා අපි කියන හැමදේම අපිට කරන්න බෑනේ මහත්තයෝ. අපේ පුද්ගලික ජීවිතය තුළ මේ පැතුම් වලට මට අපි තුන්දෙනාටම කරන්න බෑ. සමහර වේවා මේ යම්කිසි දේවල් ඇති වෙනවා. යම්කිසි සාධනීය යුක්ති සහගත සාධාරණ දේවල් ඇති වෙනවා. අපිට කරන්න බැරි වේ. ඒවා සත්භාවයෙන් උසාවියේ නීතියේ තියෙනවා සංකල්පයක් ඒ සංකල්පේ මං හිතනවා සාමාන්‍යෙත් තියෙන සාමාන්‍ය සංකල්පෙත් තියෙනවා සංකල්පයක් මේ මේ මේ සත්භාවය කියලා ඉංග්‍රීසියෙන් කියන ඉන්න ගුඩ් ෆේත් අපි මේක නොකොලේ ඉන්න ගුඩ් ෆේත් අපිට මීට වැඩිය ආවෙන් පස්සේ අපි කිව්වේ මේවා අපි බලයට ආවෙන් පස්සේ මෙන්න මේ වගේ දේවල් අපිට සිද්ධ වුණා සිද්ධ වෙච්ච නිසා අපි මෙන්න මේ සාධනීය මේ දේවල් මේක ඊළඟ වාරයට තියලා මේක තව අවුරුද්දකට කල් දාලා අපි මේක කළා එහෙම නෙගන්නේ දැන් අපි හිතන්නකෝ අපි ඕස්ට්‍රේලියාව අපි ඡන්දය දෙනකොට ලිබරල් පක්ෂේට හරි ලේබර් පක්ෂේට හරි ඡන්දය දෙනකොට ඒ ඡන්ද පොරොන්දු එකක් ඡන්ද පොරොන්දු ඉෂ්ට කරලා නැහැ නේ අද මේ මේ පොට් හෝල්ස් මේ මේ මේ ලංකාවේවත් නැහැ මෙහෙම පොට් හෝල්ස් මෙහෙම පාරවලවල් ලංකාවේවත් නැහැ මීටර් 100 වලවල් මිනිස්සු ඕකට පෙළපාලියක් නැහැ නේ මහත්තයෝ ඕකට මිනිස්සු තෝරන සාධනීය දෙයක් තියෙනවා ඒ සාධනීය දේ තමයි මේ ආණ්ඩුව පළවා හැරීම සඳහා මිනිස්සු එකතු වෙනවා මිනිස්සු එකමුතු වෙනවා මිනිස්සු අරමුණාත්මක වෙනවා මිනිස්සු ගමන් මාර්ගය තෝරගන්නවා ඒ ගමන් මාර්ගය තුළ මිනිස්සු ගමන් කරනවා ඔබ දැකලා ඇති මේ මේ ඕස්ට්‍රේලියාවේ ටීවී එකේ යන නිර්නාමික ඇඩ් එක ඒ ඇඩ් එක කිරුවේ දේශපාලන පක්ෂ නෙවෙයිනේ අපි වගේ සාධනීය පුරවැසියෝ අර ගම් වතුරේන ඇඩ් එක මිනිසුන්ගේ මේ ළඟටම වතුරේන එක ඒ කොච්චර මේ කතාවක් ඒ විනාඩි දෙක තුල කියනවාද ඒ වගේ තමයි දේශපාලනය කියන්නේ දේශපාලනය තුල අර ගෝත්‍රික සංකල්ප ගෝත්‍රික සටන් පාට ඒ තුල අපි කතා කළ යුතු නැහැ අපි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆයිල් 100 ලක් එක ෆයිල් 106ක් නේ ෆයිල් ලක්ෂ 6ක් නේ සම්තිං 106,000 නේ වහනකොට මම හිතුවා කෙලව ගන්නවාම තමයි කියලා. හරියටම කෙලව ගත්තනේ. එහෙම නෙවෙන්නේ රටක් පාලනය කරෙද්දී අපිට මට මම මේ රේඩියෝ එකේ ආදුනිගෙන් නම් මේ රේඩියෝ එකේ පළවෙනි දවසේ මම ඉස්සලා බලන්නේ පතුම් මල්ලි රේඩියෝ එක කරන හැටි. මම ආපු ගමන් මට මොන සංකල්ප තිබ්බත් පතුම් මල්ලි රේඩියෝ එක මම වෙනස් කරන්නේ නැහැ. අනුරලා පළවෙනි අවුරුද්ද මේ පරණ ක්‍රමයටම තමයි රට ගෙනිච්චේ. අන්න ඒක තමයි බුද්ධිමත් මිනිස්සු දේශපාලනට ආවම තියෙන තීරණය. මේ සිද්ධාන්තය. ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ තමයි රට වෙනස් කරන්න පටන් ගත්තේ මිනිස්සු කලකිරුණා මේ මම්පව කලකිරුණා මම හිතා මේක මොනවද ඔයාලා කරන්නේ අර තක්කඩි මේ 2015 ඉඳන් මිනිස්සු තුල සංකල්පයක් ගොඩ නැගුණා ඔබ දන්නවා මේ ඕස්ට්‍රේලියාවේ ඔයයි මමයි දන්නේ නැද්ද මේ ඕස්ට්‍රේලියාවේ වෙන දේවල් ඕස්ට්‍රේලියාවේ පහුගිය රජයේ ඇමතිවරු පැතුම් මල්ලිත් දන්නවා පහුගිය රජයේ ඇමතිවරු මන්ත්‍රීවරුන්ට ඕස්ට්‍රේලියාවේ ගියක් නැත්තම් පුළුවන් නම් කියන්න බලන්න තමන්ගේ ළමයා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබුණා නැත්තම් පුළුවන් නම් කවුරු හරි කියන්න බලන්න මේ මම පැහැදිලිවම දන්නේ දේවල්. පැතුම් මල්ලි පැහැදිලිවම දන්නේ දේවල්. ඉතින් ඒ සංකල්පය අද නැහැනේ මහත්තයෝ. අද ඔබතුමා මේ අපේ සහෝදරිය කිව්වා මේ කවුද හඳුන්නේත්තිගේ මේ පුතා දුව UK ගියා කියලා. ඒවට බඩු හම්බේ. දැන් මල්ලිට මං කිව්වා. මල්ලිට මං කිව්වා මේ කවුද ලාල්කාන්ත මහත්තයා? ලාල්කාන්ත මහත්තයා ගේ කතාව දැන් මට මෙහෙමනේ ලාල්කාන්ත මහත්මයා මම ලාල්කාන්තර සහෝදරයා කියන්නේ නැහැ ජීවිතේට ලාල්කාන්ත මහත්තයා කියන්නේ මොකද ඒ මිනිස්සයාට සහෝදරයෙක් කියලා කියන්න තරම් මට බෑ මම මිනිසෙක් විදියට ඒ මිනිස්සයාට මම කියන්නේ ලාල්කාන්ත මහත්තයා ඉතින් ලාල්කාන්ත මහත්තයාලාට එහෙම බඩු හම්බේ තේරෙනවද ඉතින් ඒක නිසා බය නැතු ඉන්න මම අවංකවම කියන්න බය නැතු ඉන්න මේක අපි බලය ගත්තේ මම උදව් කරුවේ මේ පොලේ යන්නවත් මේ වීදි දිගේ ඇවිදින්නවත් තව කෙනෙකුට මඩ ගහන්නවත් නෙවෙයි අපි බොහෝම බුද්ධිමත්ව සම්බුද්ධික ජනතාවක් විදිහට බලාගෙන ඉන්නමු එච්චරයි
1: හොඳයි තරමක් කුණුසුම් වේගෙන එනවා වගේ මට හිතෙනවා නමුත් සාලේ ඊටාත්ම හොඳට උත්තර ටික ලබා දෙනවා රසික ළඟට යනවද අනුර ළඟට යනවද කියලා තමයි දැන් මත අපි රසිකට ලබා දෙමු ලේඩිස් ෆස්ට් ඉන්න
3: thank you මට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා
1: අපි විනාඩි 10ක් තියෙනවා
3: විනාඩි 10ක් හරි මේ මම ඉස්සලම කියන්න ඕනේ මේ concept එකක් තියෙනවා පැතුම් ඔයා දන්නවා මගේ counseling පැත්ත වේ මනෝවිද්‍යා පැත්ත concept එකක් තියෙනවා us versus them කියලා එතකොට ඒකෙදි කියන්නේ අපි කියන්නේ අස් කියලා කියන්නේ අපි හිතන දේවල් අපේ ඇදහිලි අපේ විශ්වාස අපේ දේවල් විශ්වාස කරන හැමෝම අස් කියලා ගන්නවා us versus them කියන්නේ අපිට එරෙහිව ඉන්නේ අනිත් විදිහට හිතන වෙන විදිහකට හිතන අපි විශ්වාස කරන්නේ නැති අපි ඒ ඔක්කොම them කියලා ගන්න. එයාලා අපේ හතුරෝ. එතකොට මේ us කියන කට්ටිය කරන දේවල් ඔක්කොටම හේතු තියෙනවා. දැන් හිතන්නකෝ අපි ඔය මේ මල්පැල වල්පැල අයින් කළා මල්පැල ගේන එක්කෙනෙක් ගේන්නේ ওই තුන්වෙනි මල්පැලේ නිරන් වල කියලා කියන්නේ. එතකොට එයාගේ එයා බොරු කරලා ආවේ. එයා මෙහෙම මහාචාර්ය කියලා මේ වීඩියෝස් තියෙනවා අර සයිටම් එකට විරුද්ධව මේ උද්ඝෝෂණය කරනකොට මහාචාර්ය රන් වල මේ අශෝක රන් වල මෙහෙම කිව්වයි කියන වීඩියෝස් තියෙනවා. ඔය කොතනකවත් එයා කවදාවත් මහාචාර්ය නෑ ආචාර්ය කියන්නේ මේ සහතිකයකුත් නෑ. එතකොට එයා එතන කවමදාකවත් ඕක වෙනස් කරලත් නෑ ඔය පක්ෂය. ඉතින් එහෙම වුණාම ඒ උනාට ඒකට හේතුවක් දෙනවා මේ හරි මානුෂීය හේතුවක් මේක. ඒ නිසා මේ මේක කමක් නෑ. හැබැයි අනිත් මිනිස්සුන්ට එයාලගෙන් අර පිට කට්ටිය දෙම් අයට මේ මොන හේතු තිබුණත් ඒවට බෑ. එයාලා හොරු. එයාලා මංකොල්ල කාලේ. එයාලා මෙහෙම කරේ මෙහෙමයි. දැන් මෙයාලා කරපු දෙයක්ම එයාලා කරත් අපි කරේ ඒක සත්භාවයෙන්. හැබැයි අනිත් අය කරේ ඒකට ඒක මේ දූෂණය කරන්න මගඩියක් කරන්න හොරකමට. එහෙම තමයි කියන්නේ. දැන් ওই පෝලිං කතාවක වුණ අපි QR කෝඩ් එක ගැන කිව්වනේ. එතකොට QR කෝඩ් එක ඇත්තටම ගෙනාවේ කාංචන. දැන් QR කෝඩ් එක ගෙනල්ලා ওই පෙට්‍රල් ඩීසල් ගහන එකට මොන තරම් කතා කිව්වද අපි ඉවසගෙන බලාගෙන හිටියේ කවුද ওই මාලිමාවේ ජේපි එක ওই පෙරටු ගාමි කවුද ඉවසගෙන බලාගෙන හිටියේ ඉවසගෙන බලාගෙන හිටපු කවුරුත් නැහැ කොවිඩ් කාලේ ඉවසගෙන බලාගෙන හිටපු කවුරුවත් හිටියේ නැහැ එතන එයාලා ඔක්කොම කරේ අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ අපි පස්සේ දැනගත්තා අපිත් හිතුවා ගොඩක් වෙලාවට මේ මෙහෙම මෙහෙම වෙන්න ඇති කියලා හැබැයි අපි පස්සේ දැනගත්තා වෘත්තීය සමිති වලින් මේ එන බවුසර් පවා නවත්තලා තිබුණු කතා අපි මේ පස්සේ ඇහුවා එහෙම දේවල් වෙලා තිබුණා ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලාද නැද්ද? එතකොට ඇයි මිනිස්සුන්ව ප්‍රෙෂර් කරන්නේ? මිනිස්සුන්ට ඔච්චර ආදරේ නම් ඇයි මිනිස්සුන්ට පොඩ්ඩක් හරි සහනයක් දෙන තැන්වල කරන්නේ නැත්තේ? දැන් ওই 88 89 කාලේ ගත්තොත් ලාල්කාන්ත ප්‍රසිද්ධියේ කියනවා මේ අපි මේ අපි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා අපි පාරවල් කැපුවා අපි මේ මේ ලයිට් කණු ගැලෙව්වා අපි කරන්ට් අයින් කරා අපි මිනිස්සු මැරුවා මන් දන්න ඒ වචන කියන්න පුළුවන් කියලා අපි ග්‍රාමසේකව මැරුවා එහෙම කියලා කියනවා ඒක ඒ එයාලා එහෙමලු විප්ලවයකදි කරන්නේ එතකොට එයාලට මොකද්ද තියෙන අයිතිය මිනිස්සු මරන්න විප්ලවයක් කරනවා කියලා හැබැයි එයාලා අමේ අපි කරේ අපි වෙනුවෙන් නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කියලා ඒක හරි හැබැයි අනිත් අය ඒක නවත්තන්න මොන හරි කරාම ඒක වැරදි ඒක තමයි us versus them කියන concept එකේ තියෙන්නේ. එතකොට මේ තව මාට කතා කරන්න කැමති මේ experience නැති අය ආවිල්ලා මෙහෙම කරගෙන යන එක හොඳයි කියන එකට experience කියන්නේ මෙයාලා මේ පූර්ණ කාලීන දේශපාලනේ මේ සමාජ ප්‍රාග්ධනයෙන් ජීවත් වෙලා සමාජ ප්‍රාග්ධනයෙන් හම්බ කරගෙන පූර්ණ කාලීනව දේශපාලනය කළ අපිට මේ මාස 6ක් කැබිනට් එකේ මේ තනතුරුයි මේ හතර දෙනෙකුයි අගමැතිකමයිද ජනාධිපතිකමයි දුනත් මාස 6න් මේ රට ගොඩ දාපු වයි කියපු කට්ටිය ගොඩ දානවයි කියපු කට්ටිය දැන් ඇවිල්ලා කියන experience නැහැ කියලා. අනුර මේ මේ වගේද කිව්වේ කොහොමද කැම්පේන් වලද කිව්වේ කෝලි කුට්ටු ගෙඩියේ නැට්ට හයි කරන්න පුළුවන් මේ විද්‍යාඥයෝ ඉන්නවයි කියලා. දැන් ඒවට තමයි අර ඔක්කොමලම චන්ද්‍ර දුන්නේ ශාමාර බඩුනේ මෙයාලා ආවහම රට සුකිත මුදිත වෙලා යයි කියලා. හැබැයි මේ පූර්ණ කාලීනව වෙන කිසිම දෙයක් නොකර දේශපාලනයම කරපු අය භාෂාව දන්නේ කියනවා. එතකොට දේශපාලන අපි තාම එල්බෝඩ් කියනවා මෙයාලට කාලයක් දෙන්න ඕනේ කියනවා. දැන් උච්චර කාලයක් දේශපාලනේ ඉඳලා කටින් බතලකොළ හිටවලා මොනවද යාලා ඉගෙන ගත්තේ? රටට කරලත් නෑ වැඩක්. කරලා තියෙන එකම දේ තමයි හැමදාම කඩා කප්පල් හැමදාම. දැන් මේ මේ රට මේ දවස්වල කරන දේවල් වලට ඇත්තටම මේ අපි අර ජෝක් එකට කියනවා මේ දවස්වල තමයි අනුර විපක්ෂයේ ඉන්න ඕනි කියලා. මොකද ඒ තරමට අපිව විපක්ෂයේ හිටපු අනුරව මිස් වෙනවා. මොකද එහෙමනම් මේ ඔය ලිප්ටන් වටරවුම මේ දවස්වල පස් ටික කනවා ගඩොල් ටික කනවා. ඒ තරමට උද්ඝෝෂණ මේ ඇති වෙන්න තිබුණා. ඉතින් මේ කෝ දැන් ඔය රට කෝවිඩ් කාලේ වගේ කාලේ තිබුණු අමාරු කාලේ තිබුණු මේ මැද පිරිදිග යුද්ධ කාලයක් තිබුණා අපිටත් මේ ඔය ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලෙත් මේ යුද්ධ කාලයක් තිබුණා මැද පෙරදිග. ඉතින් ඒ කාලේ කවුරුත් සාධනීය වුණේ නැහැනේ ඒ රජේවල් වලට. ඒ කාලේ රජය ගැන හිතුවෙත් නැහැ සාධනීයව. ජනතාව ගැන මේ හිතුවෙත් නැහැ. එතකොට ඔය මේ හයිවේස් හදනවයි කියන කතාව අපේ ට්‍රිලියන ගාණක් දැන් ණය අරගන්න එක මේ අඩු කළා නැහැනේ. දැන් ණය මෙච්චර ගාණක් ගන්නවා නම් රටේ මොනව මොන අපිට ආයෝජන නැහැ කියලා හඳුන්නෙත්තිම කියනවා. ආයෝජන හිතපු තරම් හම්බුනේ නැහැ. ආයෝජන අඬුනා. මොකද අනිත් එක තමයි තිබුණ ඒවත් ෆැක්ටරිස් වහලා අරගෙන යනවා. මොකද කොස්ට් එක හරි වැඩි. කොස්ට් එක අඩු වෙන්නේ පැය ඒකකෙකට තියෙන කොස්ට් එක අඩු වුණාම තමයි මිනිස්සු ආයෝජන අරන් ඉන්නේ. අපේ ඒ තිබුණු දේවල් ඔක්කොම නැති කරලා ඒ පහසුකම් ආයෝජකයන්ට නැති කරලා ඒ ආයෝජන එන්නේ නැහැ සහ තියෙන දේවල් අරගෙන යනවා. එතකොට මොන වගේන්ද අපි සල්ලි හම්බ කරගෙන තියෙන්නේ? අපි හාල් පිට රටින් ගේනවා. අර මේසට ගහලා ඩඩ්ලිට හාල් වලට මිල වැඩි කරලා මේ ගොවියන්ගෙන් හාල් ගන්න නැතුව ඒ ටික කරානේ. ඉතින් අපි හැමදේම හාල් සීනි ලුණු පවා ගෙනාවනේ. ගෙනල්ලා මොන වගේන්ද අපි සල්ලි හම්බ කරගෙන ඉතුරු කරගත්තේ? මේ එහෙම අපිට හයිවේ තුනක් සල්ලි වලින් හදන්න, අපි හම්බ කරගත්ත සල්ලි වලින් හදන්න. අනිත් එක තමයි පාසල් ගත්තොත් දැන් අධ්‍යාපනය ගැන කතා කරොත් එහෙම ඡන්ද කැම්පේන් එකේ දිගුවේ කිලෝමීටර 3න් 3ට පාසල් හදනවයි කියලා. දැන් ඔය මං කියන්නේ ආයෙත් මම කියනවා ජීවිත කාලයක් මේවා කරපු කටි මේ අපි දන්නවා ලංකාවේ රූරල් පාසල් එක්ක වැඩ කරලා අපිට පාසල් ඇති තරම් තියෙනවා. මොකද ඔය 80 දශකයේ දවල පත්‍රිකාව අප්‍රූණේ නැති වුණාට දවල පත්‍රිකාවේ තිබුණ ගොඩක් දේවල් කරා. එතකොට පාසල් අපිට ඇති තරමට තියෙනවා. අපිට නැත්තේ මේ පාසල් වලට හරියට මේ පහසුකම් හරියට බෙදල යන්නේ නැති ටික විතරයි. ඔය කිලෝමීටර 3න් 3ට පාසල් හදනවා කියවම අපි මොකටද හදන්නේ කියලා. එහෙම කියලා ආපු කට්ටිය දැන් පාසල් 50ට අඩු පාසල් වහගෙන යනවා. පැතුම් දන්නවා ඇති මම අපි ඔය පහුගිය කාලේ ප්‍රොජෙක්ට් එකක් කරා. දැන් අවුරුදු 5කට විතර කලින් මේ ආරම්භ කළ ප්‍රොජෙක්ට් එකක් කරා. අපි 50ට අඩු පාසල් ඇරලා තියාගන්නේ කොහොමද කියලා. මොකද ගමේ පාසල විතරයි ඒ ළමින්ට තියෙන, ඒක වැහුවොත් ඒ ළමින්ට යන්න තැනක් නැහැ. අපි කෑම වේලක් දුන්න පාසල් 100 ගානකට අපි මේ ලෝකෙ වටෙම ඩෝනස්ලා හොයාගෙන පාසලට එක කෑම වේලක් ළමයකට හැමදාම දෙනවා. එතකොට ඒ කෑම වේල කන්න ළමයා එන නිසා ළමේ පාසල් වලට උගන්නන්න පුළුවන්. මොකද නැත්තම් ওই පාසලට ළමයි එන්නේ නැතුනම් පාසල වැහුවොත් එහෙම ආයෝ ওই ළමින්ට යන්න පාසලක් නැහැ. එහෙම කරලා අරගෙන හිටපු පාසල් මෙයා ඇවිල්ලා 1000 ගණක් වැඩි කියලා වහනවලු. අනිත් එක තමයි ඔය මේ මෙයාලට මොනවද දෙනවයි කිව්වා, සහන ආධාර 5000කින් දෙනවයි, මොනවද මේ ළඟදිත් කිව්වා. මොකද ඕපන් ඒජර්ස් වලින් දරුවන්ට රුපියල් 5000 ගානේ දෙනවයි කියලා. පෙබරවාරි ඉඳන් අද වෙනකන් ශිෂ්‍යත්ව පාස් වෙච්ච ළමයින්ට ශිෂ්‍යත්වයක් විදිහට දෙන 1500 දීලා නැහැ. එහෙම තියාගෙන තමයි කියන්නේ මේ 5000ක් දෙනවයි කියලා. දැන් ඔය අනුර කුමාර ප්‍රමුඛ ඉස්සර විමල් වීරවංශනේ අපි මේවා කියන කාලේ විමල් වීරවංශ මහත්මයා තමයි කතිකයා ජේපී එකේ. ඒ වගේ තමයි ඔය ජාවිපේ කට්ටියට හොඳට කතා කරන්න පුළුවන්. අතේ තියලා මේ රංගපාල කතා කරලා කියනවා. දැන් ඔය හයිවේ දැන් හදන්නේ, දැන් අපි සදර්න් හයිවේ එක හදනකොට කිව්වේ මොකද්ද? එහා පැත්තේ බල්ලට මෙහා පැත්තට යන්න බෑ. ඇයි මොකටද මේ හයිවේස් හදන්නේ? එතකොට ඒකෙන් වෙන කාලේ ඉතුරු වෙන එක, ශ්‍රමයේ ඉතුරු වෙන එක, මිනිස්සුන්ගේ මිනිස් පැය කීයක් ඉතුරු වෙන? ඇඹුල්තියල් ගේන්න තමයි ඕක හදන්නේ, දඩමස් ගේන්න තමයි හදන්නේ. එතකොට ඔය අලුතෙන් හදන හයිවේ වලින් ගේන්නේ මොනවාද? මට තව මේ පොඩි වෙලාවක් දෙන්න. ඔය වගේම තමයි මේ කතා කරේ පෝට් සිටි එක ගැන. පෝට් සිටි එකට නොකියව කතාවක් නැහැ. සීගිරිය ගල කඩන්න වෙනවා කිව්වා. ඒතර උගන්ඩා සල්ලි බොරු කියලා දැනගෙන කියපු කතන්දර ඔය කියන්නේම මේ ඡන්ද ගන්න. ඒතර භාණ්ඩාගාරයේ මහ භාණ්ඩාගාරයේ කැඩුවා හොරා හොරා හොරා හොරා කිව්වා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිතුමාව හිරේ දාන්න දැපු නඩුව තමයි රාජතාන්ත්‍රික ගමනක් ගිහිල්ලා එන ගමන් වයිෆ්ගේ උත්සවයකට මේ ගියා කියලා ඒකට ආරාධනාවක් ලැබිලා ගියායි කියලා ඉංග්ලන්ඩ් වලට. ඔන්න ඕක තමයි මේ අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව සහ ජවිපේ තත්වය.
1: අනුර විතානසම් මැතිතුමනි, ඔබතුමාට තමයි ඊළඟට අවස්ථාව අපි ආයෙමත් ලබා දෙන්නේ. ටිකක් කාල වේලාව නම් හිතුවට වඩා ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඔව්. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරමු අවශ්‍ය කාරණා ටික ඉක්මනට කතා කරමු.
0: පැතුම් බොහොම ස්තුතියි. මම ඉස්සෙල්ලම මේ පොඩි අර සාලියගේ කතාවත් එක්ක පොඩි විනාඩියක් කතා කරන්නම්. ප්‍රභු කියන එක පිළිබඳව මම ඇත්තටම දැම්මට ආපහු ප්‍රභු කියන එක ගැන ඉගෙන ගන්න තරමටම සාලියව මාව අතරමං කරා. ඒක තමයි පළවෙනිම දේ. ඊළඟට සාලිය කියන්න කිව්වා මේ දිත්වා හින්දා තමයි මේ ඔක්කොම උනේ කියලා. මේ දිත්වා කියන එක හෝ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යසන කියන ඒවාට ලංකාවට ඇවිල්ලා ව්‍යසන වලින් පෙරණ රටක් ඕනම රාජ්‍යයකට ව්‍යසන එනවා සුනාමිය ආවා 30 වසරක යුද්ධයක් වුණා මහා විශාල ව්‍යසනයක් නමුත් ඒ කාලවලත් රජයන් සැලැස්මවල වලට අනුව ඉතාමත් කාර්යශීල විදියට වැඩබිම් හැටියට තිබිච්ච රටක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ ඒ ස්වර්ණමය යුගය අපිට නැති වුණා දැන් ඒ ස්වර්ණමය යුගයට ආපහු පාදක වෙන කිසිම දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ මේ අවුරුදු දෙක තුන දැක්කේ නැහැ ඊළඟට අර ගෝත්‍රික විදිහට කඩා කප්පා කරනවා කෝ ඇත්තම ශාලිය මේ අවස්ථාව වෙනකොට කිසිම විදිහක කිසිම වැඩසටහනක් කඩා කප්පා කරන්න විපක්ෂයක් නැහැ විපක්ෂය ඒ සූදානම්වත් නැහැ ඒ වගේ සමාජ මාධ්‍ය හැරුණාම අර ජනතා විමුක්ති පෙරමුණේ අර සාම්ප්‍රදායික ගෝත්‍රික ක්‍රමය ඇත්තටම රටින් තුරන් වෙලා තියෙනවා ඊළඟට ලාල්කාන් සහ සුනිල් හඳුන් නැත්තේට බඩුබනිස් කියන කොටම මට සාලිය ගැන හිතුණා සාලිය හෙට කොහමද මූණ දෙන්නේ මේ ජවිපේ සහ මාලිමාවේ ඔයාගෙම හිතවතුන්ට කියලා ඔයාට මම දැන් අපිට ඇත්තටම වැඩසටහන කරනවා අද සහ සාලියගේ හෙට කියන වගේ එකක් මොකද සාලිය ඒ වගේ ඇත්තටම සාලිය ගැන සතුට වෙනවා සාලිය ගැන මම ආඩම්බර වෙනවා ඒ වගේ ඔන්න ඕක තමයි අපිට වෙන්න ඕන මේ අය වැරදි වැඩ කරනවා නම් ඒක කියන්න කොන්දක් තියෙනවනේ. සාලියට ඒ ඒ ඒ කෂේරුකාව තියෙනවා. මම ඒ ගැන හරි සතුටුයි. හෙට සාලියට මූණ දෙන්න බැරි වෙන්න පටන් හෙට සාලිය ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. නමුත් සාලියට තියෙන කෂේරුකාවක් කියන්න ලාල්කාන්ත හෙටඹට බනිස් කියලා. ඒක හොඳ වටින අදහසක්. ඒ වගේම තමයි මාලිමාව මේ දැන් බාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා දැන් කරගන්න දෙයක් නැතු ඉන්නේ. නමුත් ආපහු කියනවා දිත්වා එකම අපිට ප්‍රශ්නයක් වුණා අපිට හරි අමාරුයි මේක කරගෙන යන්න එහෙම වෙන්න බෑ දැන් තියෙන්නේ අඳෝ වැඩියාවක් මාලිමාවේ බාණ්ඩාගාරේ සල්ලි තියෙනම් කරන්න වැඩ හදන්න පාරවල් කිසි ගැටලුවක් නැහැ ඒක හොඳයි
3: ඊළඟ
0: ඔව් බෙහෙත් දෙන්න මේ විශේෂයෙන්ම පිළිකා රෝඩින් ඉන්න ඊළඟට මම දකින දුර්වලම තැන තමයි මේ පහුගේ අවුරුදු දෙක තුල ඒක ඉතාම නරක දෙයක් කියලා වැහැරිය මම දකින්නේ මුදල් අවභාවිතා කිරීම මේ මුදල් අවභාවිතාව කියන්නේ බලන්න ඊයේ තිබුණා මීටින් එකක් ඊට ඉස්සෙල්ලා තිබුණා අකුරැස්සේ මීටින් එකේ එක දේශපාලනඥයෙක් කඳු කුමාරගේ කතාවට ඉස්සෙල්ලා ඇවිල්ලා කියනවා මේ පහුගිය දින හතර තුල සතිය තුල අපිට පොලිසිය මෙතනට විශාල සේවයක් දුන්නා හමුදාව මෙතනට ඇවිල්ලා සේවයක් දුන්නා ප්‍රාදේශීය සභාව සේවයක් දුන්නා පළාත් සභා හෝ රජයේ සියලුම ආයතන අපි මේ වැඩසටහන සාර්ථක කරන සහයෝග දුන්නා මේ අය වොලන්ටියර් දාවේ මේ හැම කෙනෙක්ම හැම පැයක්ම රටේ සංවර්ධනයට යෙදෙන්න ඕන පැය එදා දවසේ කී දෙනෙක් තමන්ගේ ඔප්පුව හදාගන්න බැරුව ඇවිල්ලා සස්ත්‍යාදුල යන්නේ නැද්ද තමන්ගේ උපැන්න සහතිකේ අරගෙන යන්න විදියක් නැතුව රස්ත්‍යාදුල යන්නේ නැද්ද කොයි තරම් මිනිස්සු අසරණ වෙලාද අනුර කුමාරට පාර හැදුවේ තමන්ගේ පක්ෂ වෙනුවෙන් මීටින් එකක් තියන්න අනුර කුමාර කියනවා මම ආවේ අද රජේ වෙනුවෙන් නෙවෙයි මම ආද ආවේ අද මාලිමය පක්ෂේ වෙනුවෙන් පක්ෂයේ ගොඩනගන්න පක්ෂයක ගොඩනගන නම් ඇයි මේ රටේ සල්ලි මුදල් ලවභාවිතා කරන්නේ එහෙමනම් බාණ්ඩාගාරේ සල්ලි ටික තමයි ওই අනුර කුමාර විසින් විනාශ කරන්නේ එහෙම වෙන්න දෙන්න බෑ සාලිය ඇත්ත ඒව ගැනත් කතා කරන්න ඇත්තටම මේ අවුරුදු දෙක තුල තියෙන දුර්වලම තැන මම දැක්කේ මෙන්න මේ වෙන ඉතාමත් නිඳිත ඇස් දෙකට දකින්න පුළුවන් ඒ වගේ කියන්නේ මේව තමයි හොරකම් කියන්නේ මේව තමයි නොකල යුතු දේවල් කියන්නේ එහෙම දේවල් සිද්ධ වුණා ඒක ගැන ඇත්තටම අපිට විපක්ෂයේ හැටියට නෙමෙයි පක්ෂයේ හැටියටවත් කට්ටිය ඇත්තටම දුක් වෙන්න ඕනේ මේ මොකද්ද මේ යන ගමන කියලා අපි ඊට පස්සේ විනාවක් හම්බුනොත් මේ පැතුම් මම කියන්නම් මේ අවුරුදු තුන ඊළඟට මොකද වෙන්නේ කියන එකේ විශේෂ දෙයක්
1: හොඳයි ඉතමත්ම කෙටියෙන් වුණත් හරි අපූර්ව අදහස් ටිකක් අනුර ලබා දෙනවා අපි බලමු මේ වෙලාවේ මේ හේමන්ත එක්ක අපිට කතා කරන්න පුළුවන් වේද කියලා මොකද සමගි ජනබලවේගයේ නියෝජනයකින් තමයි හේමන්ත අද එන්න නියමිතව තිබුණේ නමුත් හේමන්තට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා මේ
2: පවුලේ
1: සමාජික එක් අන්තරාස්තන
2: අපේ කනගාටු පළ කරනවා හේමන්ත
1: හේමන්ත අපි ඔබට ඇහෙනවද මං ඉතින් එතුමාව අපිට සම්බන්ධ කරගන්න හැකියාවක් නැහැ අපිට තව හරියට විනාඩි 30යි තියෙන්නේ. මේ විනාඩි 30 කල්පනා කරන්නේ කරගන්න ඕනේ කොහොම හරි කරලා. ඒක තමයි. එතකොට අපි හැමෝටම විනාඩි 10 ගන්න දුන්නොත් ඔබතුමාට ඒක අසාධාරණෙකුත් වෙනවා කියලා මට හිතෙනවා. මොකද
2: මේ
1: දෙපාර්ශ්වයේම
2: මේ දෙදෙනාම එකම ප්‍රපරමුණක් නියෝජනය කරන්නේ.
0: ඇත්තෙම හැමමත් කියන්න එපා. මම දේශපාලන මන් දන්නේ රසිකා මොන විදියෙ දේශපාලන මතයක්
2: කො. ඔබතුමා දිලිත්ගේ පක්ෂේ සමාජික.
0: නෑ මම දිලිත්ගේ පක්ෂේවත් එහෙමත් නැත්නම් නාමල්ගේ මේ පක්ෂේවත් මම සමාජික.
2: මම
0: ඇත්තටම දිලිත්ත් මගේ ආයෝගයක් තියෙන පෞද්ගලිකව අපි හොඳ හිතවත්තු නමුත් ඇත්තටම අපිට ආරාධනාවක් ලැබිලා තියෙනවා මේ වෙනකොට මොනවා හරි කරන්න කියලා වෙන වෙන පක්ෂවලිනුත් නමුත් අද වෙනකොට මම ඉන්නේ මගේ නිදහස් මතධාරියෙක් හැටියට මම දෙහා දිහා බලන ඒ විවේචනයක් කරන කෙනෙක් හැටියට
3: මම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ
2: මම බොහොම අවංකව මේ කතාව පටන් ගන්නකොට මම කවුද කියලා කිව්ව මට දේශපාලනයක් තියෙනවා අපි ඉපදුනහම අපිට දේශපාලනයක් නැතුව කවුරු හරි කියනවා නම් අනේ මට දේශපාලනයක් නැහැ අනේ මම හරි නිර්පාක්ෂිකයි කියලා කියනවා නම්
0: අපිත් එහෙම කියුවේ
2: නැහැ නෑ නෑ නෑ මම උදුවන්නේ කියන්නේ
0: නෑ
2: නෑ මම රසිකයෙක් නෙවෙයි
3: මම සාලියයි
2: මම මෙහෙමයි
3: මට තප්පර දෙකක්
2: තප්පර දෙකක් මම අපි තර්ක කරනකොට දැන් මෙතුමිය මේ මේ මේ මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මේ මේ කවුන්සලින් කරන දෙයක් නේ ඉතින් මම නම් ඔය කවුන්සලින් කරලා නැහැ නමුත් මම දන්නවා බොහොම ලස්සනට කවුන්සලින් හෑන්ඩල් කරන්න. ඒක මං කොහොමද උත්පත්තින් ආපු දෙයක්ද මන් දන්නේ නැහැ. නමුත් ඉතින් අර ජීවි කාරේ උන්ට කියනවනේ අර වාචල කටක් තියනවා කියලා එහෙම දන්නෙත් නැහැ. කෙසේ හෝ අපි මේක බුද්ධිමය සංවාදයක් කරගමු. මොකද අපි මෙතෙන්ට ආවේ මේ මේ අසන්නෝ අපි අපි වගේ මොන නැහනේ. අසන්නෝ බොහොම බුද්ධිමත් අසන්නෝ. ඔව් අසන්නොන්ට මේ අපි මොන බයිලා කිව්වත් ගන්නෝනේ දෙයි ගන්නවා ගන්න දෙයි ගන්නවා ගන්නනවා. හරිද? අපි පැත්තක තියමුකෝ. ඉතින් ඇත්තරම අපි ගම්මුකෝ divide and rule policy. හරිද? divide and rule policy කවුද ඉස්සෙල්ලම ගෙනාවේ? කෞටිල්ලයා. කෞටිල්ලයා තමයි ඉන්දියාවේ divide and rule policy ගෙනාවේ. ඊට පස්සේ කවුද අපේ මේ මේ මේ මෙයා කවුද ඉතාලියේ කවුද මේ කවුද මේ නංගි
3: මුසලෝනි
2: හරිද මුසලෝනි he is not mussolini what is that burger කවුද මේ තේ හමුදනේ මේ
0: වයිසයිනේ
2: ඉතින් කෙසේ හෝ මේ අපි අපිට දේශපාලනයක් නැතුව කිසියම්මෝ මිනිහෙකුට කිසියම්මෝ මානව සත්වයෙකුට මේ ලෝකේ මේ ලෝක ප්‍රජාවේ ග්‍රීක ඉතිහාසයේ ඉඳන් අපි රාජානු කාලනක ගත්තත් දේශපාලනයක් නැතුව මේ කිසිම සත්වයෙකුට කිසිම දෙයක් කරගන්න බෑ අඩුමතරමින් මෑත කාලනේ යුගය ගත්තාම අපේ ඕස්ට්‍රේලියාවේ අපේ ටොයිලට් එකේ ටොයිලට් පේපරෙන් අපේ පිටිපස්සේ තුවාල වුණොත් එතනත් දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය ගැන අපිට කතා කරන්න ඕනේ නැහැ. මම මෙතන ඒකේ කතාව නවත්තනවා. ඊට අමතරව රංගොල මහත්තයා පැහැදිලිවම මේ පෙන් බලපත්‍ර දෙකක අයිතිය තියෙන කවුරුත් දන්නවා ඉන්ටර්නෙට් එකේ ගහලා බලපුවාම අශෝක රංගොල කියලා. ඔහුට පෙන් බලපත්‍ර දෙකක අයිතිය තියෙනවා. ඔහුට කිසියම් මෝ සාධනීය බුද්ධියක් තියෙන බුද්ධිමතෙක් විදිහට මම පිළිගන්නවා. ඉතින් ඊට මම රංගොල ගැන කතා කරන්න යන්නේ. ඊට පස්සේ මහත්තයෝ what is that? ඊට පස්සේ මම කතා කරන්න යන්නේ දැන් වැදගත්ම මාතෘකාව. දැන් ඔබතුමාලා කියවනේ ජනතා විමුක්ති පෙරමුණ මුදල් අවභාවිතාව සිද්ධ වෙනවා කියලා. ඒක පැහැදිලිවම මේක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. මේක 1948 අපි නිදහස ලබාගත්තේ කාලෙත් ඊට ඉස්සෙල්ලත් ඩොනෝමෝර් කොමිසම යටතේ විවිධ සංවාද මණ්ඩපවලට සංවාද සාකච්ඡා වලට ලක්වලා අපි ප්‍රජාතන්ත්‍රවාදී ලබාගෙන තියෙනවා මේක කියන්නේ ජානමය ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ දේශපාලනය ජීවිපිතිය මොකාටවත් වෙනස් කරන්න බෑ අවුරුදු 6න් 6ට අවුරුදු 5න් 5ට ශ්‍රී ලංකාවේ ඡන්ද තියන්න ඕනේ මේ දකුණු ආසියාවෙම තියෙන දෙයක් දකුණු ආසියාවේ අඩුමතරමෙන් පකිස්තානයේ පවා මේ මිලිටරි ආණ්ඩුවක් තියෙන පකිස්තානයේ පවා නාමිකෝ හෝ ඡන්ද තියෙනවා ශ්‍රී ලංකාව එහෙම රාජ්‍යයක් වෙන්නේ නැහැ ශ්‍රී ලංකාව පකිස්තානය වගේ දේශපාලන ඒ වගේ ආභාෂයක් තියෙන රටක් නෙවෙයි ශ්‍රී ලංකාව කියන රටේ කුමුණෝ තත්ත්වයක් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද තියාගන්න දෙයක් ඔබ කවුරුත් දන්නවා මේ මාලිමාවේ ඡන්දය අනුර මේ මාලිමාවේ ඡන්දෙදි ලංකා ඉතිහාසයේ පළමු වතාවට පොලිසියට වැඩ නැති එකම ඡන්දය ඒ ගැන ඔබලා සන්තෝෂ වෙනවා නේද?
0: අපේ එක තේ සතුට නේ.
2: සතුට වෙනවානේ.
0: හරි මම තව එකක්. තව එකක් කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂකත් ඒහා සමානමයි.
2: නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ 3-4 දිනක් අන්කෝන් මේ මම ඕන්නම් මේ අපි පැතුම් මල්ලි මේක බ්‍රෝඩ්කාස්ට් කරන්න Google එකෙන් මම ගහලා දෙන්නම් 3-4 දිනක් යම්කිසි අකරතැබ්බයන් වලට පත් වුණා. මම
0: සාමාන්‍ය දේවල්.
2: නෑ නෑ නෑ. දැන් පළමු වතාවට ඉතිහාසෙ.
0: මේක අතරෙත් එහෙම දේවල් නැති කියනවනම් ඒක මම විශ්වාස කරන්නේ.
2: හරි. අපි ඒක ඉතිහාසෙට බාර දෙකරමුකෝ. ඒක මේ අසන්නෝ අසන්ඩ බාර කරමුකෝ. ඊළඟට ලංකා ඉතිහාසෙ රතින පත් වෙච්ච නැත් එකම ඡන්දය. හරිද? පොලිසියට වැඩ තිබුණත් එකම ඡන්දය. ඒකෙන් මම දැන් එන්න හදන තැනකට මම එනවා. මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ බොහෝම සංවිධාන ශක්තියක් තියෙන බොහෝම කේඩ්‍රයක් තියෙන සංවිධාන ශක්තිය කේඩ්‍රයකින් පාලනය කරන ආයතනයක්. ඒකට විනයගත විනයක් තියෙනවා. ඒ විනය තුල තමයි සිද්ධ වෙන්නේ. ඒ තුලින් ජනතා විමුක්ති පෙරමුණේ ඒත් එක්කම දැන් අපි කතා කරන සුන්බුනි පක්ෂය කියලා ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න කීපයක් හදුවා කිසිම අවස්ථාවක විනාශ කරන්න බැරි වුණා. ඒ කයේ සංවිධානයේ තියෙන සමාජිකයන්ගේ තියෙන අප්‍රහත ධෛර්ය අප්‍රහත අදිෂ්ඨානය නිසා වෙන්න ඇති. මොකද මේ පක්ෂය තුල ඉන්න මිනිස්සු ඉන්නේ ඒක මේ ළඟදී දිලිප් ජයවර් මම වොයිස් කට් එක තියෙනවා මම ඕනනම් ගහලා පෙන්නන්න දිලිප් ජයවර් කියලා තියෙනවා මිනිස්සු දේශපාලනය කරන්නේ කිසියම්ම දෙයක් වරදාන වරප්‍රසාද බලාපොරොත්තු වෙන. නමුත් මේ යක්කු මේ දිලිප් ජයවර්ගේ වොයිස් කට් එක ඕනනම් මම ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරන්නම් මේ මිනිස්සු දේශපාලනේ මේ ඡන්ද වලට ප්‍රස් රසීම් වලට එන්නේ කිසි දෙයක් බලාපොරොත්තු නැත. මේක අමුතුම දේශපාලනයක්. මේ මාලිමාව කරන්න කියන එක මේ දිලිත් මේ ළඟ මේ මේ කතා කරලා තියෙන එක මම හිතනවා පැතුම් මල්ලි දන්නවා ඇති. ඉතින් ඒක නිසා ඔය රසීම් වල සීලු කටයුතු අනුර බලයට එන්න ඉස්සෙල්ලා පවා ඒ රසීම් ගහන එක රසීම් හදන එක ඒ සීලූම දේවල් සිද්ධ වෙන්නේ පක්ෂ කේඩරින්. අනිත් පැත්තෙන් ලංකාවේ වැඩිම මුදලක් තියෙන තැන්පතුවක් තියෙන පක්ෂ තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන්ට තියෙන මුදල් ඔවුන් භාවිතා කරන හොරකම් කරන්නේ. දැන් ශ්‍රී ලංකේ දස්පක්ෂේ ඩාලිපාරට ගියාපුවාම මේකට ගියාපුවාම අපි ගත්තාම සිරිකොතර ගියාපුවාම සිරිකොතර මමත් ගිහිල්ලා දෙනවා. සිරි මම ඩාලිපාරට නම් ගිහිල්ලා නැහැ. සිරිකොතර ගිහිල්ලා දෙනවා. ඔය අපි ඡන්ද කරන කාලේ ඔය පහුගිය දවස්වල අපි
0: සිරිකොතරත් ගිහිල්ලා තියෙනවා.
2: ඔව්. මම ගිහිල්ලා දිනවා. මම ගිහිල්ලා දිනවා කියන්නේ අපි ඡන්ද කරන කාලේ අපේ කවුද මේ අපේ මේ කවුද මේ මේ මංගල සමරුව ඉරින්න කාලේ. ඒ කාලේ අපි ඔක්කොම එකට ඡන්ද කරපු කාලේනේ. ඒ කාලේ මම සිරිකොතර ගිහිල්ලා සිරිකොතර තමයි ඡන්ද සන්ද සෙන්ටර් එක වෙලා තිබ්බේ. එතන මම ගිහිල්ලා දිනවා. ඉතින් ඒ එකපක්ෂයකවත් නැති විනයක් එකපක්ෂයකව නැති මේ මේ අරමුණක් ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා. ඒක ඒක යුරෝපියන් මේ මේ එම්බසරියස්ලා ජනතා විමුක්තිනු පළවත මුලස්ථානයට ගියපම කියලා තියෙනවා. මේ කිසිම තැනක මෙච්චර ලස්සනට කාර්යාලයක් පවත්වන දෙයක් මම දැකලා නැහැ කියලා. තේරුණාද මම මේවා කියන්නේ මේ නිකන් සාමාන්‍යමයි කතාවට වටා පිටාව හදා ගන්න. ඉතින් ඒක නිසා මේ මේ විතනමස මහත්තයෝ මේ මේකේ මේ ওই රැසිම් වලදී ඔබතුමා කතා කරන මුදල් ලාභාවිතා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම්
0: නෑ මම කියන්නේ සාරිය අපි අර අවුරුදු දෙක ගන්න තමයි මේක බේස් වෙන්නේ මොකද අපේ ඒක තමයි අපේ
3: මම හිතනවා
2: අපි ඒක ගැන ඉතින් මේ දැන් අපි මේ රේෂගලානේ රේෂගරුවෙන් පස්සේ දැන් ඔබතුමා මෙතනදී රේෂගලා ඒක අපේ කන්සර්න් එකක් නේ. ඒක ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ විසින් මේවා ඇසිය යුතු දේවල්. කියන්නේ විශේෂයෙන් ඔබතුමා කියන දේ ඇසිය යුතු ඔබතුමා කිසියම්ම විදිහට වේට් එකකට තීරුමක් ඇතුව කතා කරන මහත්ෙක් විදිහට තමයි මම මේ මෙතනදී තේරුම් ගත්තේ. ඉතින් ඒක නිසා ඒක තේරුම් ගත යුතුයි. ඒක අපි අවංකව කියන්නේ අපි අවංකව වෙන්න බෑ එක එක්කෙනාට. මේ ඊළඟට අර මේ කාංචන අබේපාල කාංචන කවුද අපේ මේ තෙල්ලමති
0: විජේසේකර
2: කාංචන තෙල්ලමති QR කෝඩ් එකක් ගෙනාවා. ඒක බොහොම හොඳ දෙයක්, බොහොම ලස්සන දෙයක්. ඒකෙන් ශ්‍රී ලංකාවේ තෙල් පෝලිං වල තියෙන අක්‍රමවත් භාවය නැති වෙලා ගියා. ඒකෙදි ওই දැන් ඉන්නේ රාජකරුණ දන්නවනේ රාජකරුණ තමයි දැන් සභාපති. රාජකරුණ තමයි මේ මේ මේ කාංචනත් එකට වැඩ කෙරුවේ. රාජකරුණ තමයි ඔක්කොම සැපියුම් අංශය බාරෝ කිසිම මේ ආඩුවක් නැතුව මුළු ලංකාව පුරාම සැපියුම් ජාලය මේන්ටේන් කෙරුවේ අපේ රාජකරුණ. තේරුණාද? ඉතින් ඒක නිසා මේ අපි වැඩක් කරද්දී ගියද්දී මේ වැඩේ කඩාකප්පල් කරලා වැඩේ මේවා කරන්නේ නැහැ. මොකද රාජකරුණ කියන්නේ ආණ්ඩුවේ දේශපාලන මණ්ඩලයේ ජේපික තුලත් ඉහළ නිලයක් දරන මහත්තයෙක්. අපි එහෙම අපි තුල එහෙම කුහකකමක් නැහැ. රටක් විදියට අපි රට ආදරේ, මේ රට අපේ, මේ රට කාගවත් අයිති බූදලයක් නෙවෙයි. අපි අකමැති දේ තමයි මේ රට කිසියම් මොහ විදියට රජවරු නිර්මාණය කරන්න කිසියම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒකට අකමැති. ඒකට අනුර වේවා කවුරු වේවා කිසියම් මොහ පුද්ගලයෙක් මේ රටේ ජනතාවගේ සල්ලි වලින්, මේ රටේ ජනතාවගේ ශ්‍රමයෙන්, මේ රට ජනතාවගේ මහන්සියෙන්, මේ රට ජනතාවගේ දුප්පත්භාවයෙන් තවත් දුප්පත්භාවයට ඇදවමලා ඔහු රජෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒකට තමයි අපි විරුද්ධ. එහෙම නැතු වෙන දෙයක් නැහැ. ඒකෙදී අපි රන්සිංහ ප්‍රේමදාස මහත්තයා සම්බන්ධයෙන්ුත් අපි අඩුපාඩු දැක්කා. ඊළඟට අපේ සිරිපාල ලොක්කත් සම්බන්ධයෙන් අඩුපාඩු දැක්කා. ඊළඟට JR ජයවර්ධන උතුමාණන් කියන ප්‍රසිද්ධියේ කිව්ව මිනිසුන් උතුමාණෝ කියන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ වගේ පන්ති අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකාව කියන රාජ්‍ය අපි ඕස්ට්‍රේලියාවට ආවේයි. ඕස්ට්‍රේලියාවට ආවේ ලංකාවට වැඩිය හොඳ සමාජ ක්‍රමයක්, ලංකාවට වැඩිය හොඳ දේශපාලන ක්‍රමයක්, ලංකාවට වැඩිය හොඳ සමානාත්මතාවයක් තියෙන හින්දානේ ආවේ. අපි ඕස්ට්‍රේලියාවේ නීතියට අපි පුදුම ආදරේනේ. ඕස්ට්‍රේලියාවේ තියෙන සමානාත්මතාවයට අපි පුරුම ආදරේනේ. ඒක ලංකාව තුල යම් කිසි විදිහකට සාධනීය විදිහට ක්‍රියාත්මක වෙනවා දකින්නවා නම් මේ ලංකාවේ කියන මේ රජපෞල් බම්බු නැතුව වෙනවා නම් මම මේ සරල සිංහල භාෂාවෙන් කතා කරන මගේ භාෂාව කතා කරනකොට නැතුව එහෙම වෙනවා නම් ඒකනේ අපිට වෙන්න ඕනේ. තේරුණාද? ඉතින් ඊට අමතරව මේ සහෝදරිය කියපු තව එකක් මට පොඩ්ඩක් අමතක වුණා. මේ ඊළඟට මේ පාසල් ගැන කතා කරලා ශ්‍රී ලංකාවේ තියෙනවා පාසල් 10258ක් ශ්‍රී ලංකාවේ පාසල්. ශ්‍රී ලංකාවේ පාසල් වලින් ජාතික පාසල්, ද්විතීය පාසල්, පර්ෂද පාසල්, පොකුරු පාසල් හුදකලා පාසල්. පාසල් වර්ග පහක් අධ්‍යාපන දවල පත්‍රිකාවෙන් හැඳුන්වලා දුන්නා. හරිද? එතකොට අනුර කුමාර දිසානායකගේ යෝජනාව තුළ ජාතික පාසල්, ද්විතීය පාසල්, පර්ෂද පාසල් වර්ගීකරණයට ලක් වෙලා නැහැ. හරිද? හුදකලා පාසල් සහ පොකුරු පාසල් වල තමයි වියදම අවම කරගැනීමේ චේතනාවෙන් මේ පාසල් වල කිසියම් මොහ විදිහකට ඉන්ටර්කනෙක්ෂන් එකක් කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ යෝජනාවල. හරිද? එතකොට දැන් ඔබ දන්නවා මේ ඔබ දන්නවා මෙහි තියෙනවා පාසල් දෙකක්. මේ මහා පාසල් හැම රට දිස්ත්‍රික්කෙම තියෙනවා. ඒත් එක්කම පාසල් දෙකක් තියෙනවා. එකක් මෙල්බන් හයි එකයි, අනික මැක්‍රොබ් එකයි. මේ පාසල් ඔක්කොම ශිෂ්‍යත්ව අරන් පාස් වෙන ළමයි ඒ දෙකට ගන්නවා. අරන් ඒ කියන්නේ බෙස්ට් එමන්ග් ද බෙස්ට් පීපල්ලා කරනවා නේ. හොඳම ස්ප්‍රිට් එක ගෙනල්ලා ඒ ළමයි අතරේ තරංකාරීත්වයක් ඇති කරලා හොඳම නිෂ්පාදන මේ රටේ ආර්ථිකයට එකතු කරනවා. ඒකනේ රට සිද්ධ විය යුත්තේ. ඒක තමයි අලුත් අධ්‍යාපන ප්‍රසංස්කරණ වලින් සිද්ධ කරන්නේ. ඒත් එක්කම රනිල්ගේ අධ්‍යාපන දවල පත්‍රිකාව තුළ මේ හුදකලා සහ පොකුරු පාසල් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මම ස්ටඩි කරලා තියෙන ඔක්කොම වැඩිය. මම අධ්‍යාපන දවල පත්‍රිකාව ගැන මම සම්මන්ත්‍රණ කරලා තියෙනවා. මම දේශන පවත්ලා තියෙනවා. මම ඔය අධ්‍යාපන දවල පත්‍රිකාව ගැන මම ඒ ටු සෙට් කියන්න ඕන රනිල්ගේ අධ්‍යාපන දවල පත්‍රිකාව ගැන. රනිල්ගේ අධ්‍යාපන දවල පත්‍රිකාව එන්ඩි ඉස්සෙල්ලා 10258 ওই විදිහට වර්ගීකරණය ලක් කළා තිබ්බේ නැහැ. එදා අපිට තරංගයක් තිබ්බේ නැහැ මේ විවිධ ජාතික පාසල්ම තෝරන්න. ඒ කාලේ මධ්‍යම මහවිද්‍යාල වලට ගියේ මේ නෝනාගේ තාත්තත් මධ්‍යම මහවිද්‍යාලයට ගියේ. ඒ ගම්වල තියෙන මධ්‍යම මහවිද්‍යාල තිබ්බා. ඒ මධ්‍යම මහවිද්‍යාලයට ගිහිල්ලා ඒ දක්ෂතාවයේ තියෙන මිනිස්සුන් ගියාගේ. ඒක රනිල් නැති කරුවා. නැති කරලා ජාතික පාසල් ඇති කරුවා. ජාතික පාසල් ඇති කරලා නෑ මට කතා කරන්න දෙන්න. ජාතික පාසල් ඇති කරලා ජාතික පාසල් නිසා තමයි තරංකාරීත්වය උනේ. ජාතික පාසල් කීයේ කෑගල දිස්ත්‍රික්කයට ජාතික පාසල් තියෙන දෙකයි. ඊළඟට පින්නෝල තියෙනවා තුනයි. ඔච්චරයි. ඊට පින්න ඊළඟට තෝලංගුමෝ තියෙනවා හතරයි. ඒ කෑගල්ල මුළු ජනතාවටම ජාතික පාසල් වලට තමයි සියලුම සම්පත් මුදාහැර රනිල් වික්‍රමසිංහ දවල පත්‍රිකාවේ. නමුත් ඒ කාලේ ඒ අර මේ SSC තියෙන කාලේ මේ තිබ්බේ මේ මොනවාද මධ්‍යම මහවිද්‍යාල. ඒ රට නේද මෙයා මධ්‍යම මහවිද්‍යාල වලට ගිහිල්ලා බිහි වෙච්ච මිනිස්සු තමයි ලංකාවේ ඉහළම ගණයේ සුපිරි බුද්ධිමත් උනේ.
0: ඒ කාලේ සාලිය ඔය කියන්නේ වාවිල්ල ඇත්තටම මේ දැන් මේ රටේත් සමාන කරන්නේ මේ මෙල්බර්න් අවට මේ විස්තරය.
2: නමුත්
0: අපි ලංකාවෙත් මම ඇත්තටම මගේ හොඳම හිතවත තමයි ප්‍රගති ගුරුසංගමී ඉන්නේ ලංකාවේ ප්‍රධානියා මයුර සේනානායක. එයාට මම මේ පහුගිය දවස්වල ලිව්වා ලියුමක්. එයා ඔය ගැන සඳහන් කරනකොට මට විනාඩියක් දෙන්න මම ටග් ගාලා එක කියන්නම්. හොඳ මෙන්න මේකයි ඒ ලියපු එක. ඔස්ට්‍රේලියාවේ පාසල් 9673ක් තියෙනවා. ඒවයි දරුවන් මිලියන 4කට වඩා වැඩි පිරිසක් ඉගෙන ගන්නවා. නමුත් හැම පාසලකම දරුවන්ට සිය ගණනක් නැහැ. විශාල රටක් නිසා සමහර ගම්වල සහ දුර පළාත්වල තියෙන ඉතා කුඩා පාසල්. වික්ටෝරියාවේ ප්‍රාන්තේ ස්ප්‍රින්ග් හර්ට්ස් ප්‍රයිමරි ස්කූල් එකේ 2026 ළමයි 7 දෙනා ඉඳී. එතකොට වික්ටෝරියා රජයත් කුඩා පාසල් අවශ්‍යතාවය පිළිගෙන දරුවන්ගේ අඩුව ප්‍රාථමික අධ්‍යාපනයේ විශේෂ මූල්‍ය සහාය ලබා දෙනවා. ඒක තමයි ක්‍රමවේදය. ඊළඟට යකි අන්තිමටම කියනවා මේක මම ලිව්වේ ඇත්තටම මමත් සොයාගෙන ලිව්වේ පාසල්ක දරුවන් කී දෙනෙක් ඉන්නවද කියන එකට වඩා ඉන්න දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද කියන එකයි වැදගත්. මෙන්න මේව තමයි අපේ ලංකාවේ අධ්‍යාපනඥය හෝ මම බොහොම සරලව ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් මම කියන්නේ මෙන්න මේව තමයි අධ්‍යාපනයේ කරන අය ඉගෙන ගත්තේ නැති දේවල් අධ්‍යයනය කර නැති දේවල්. මම මේක ලිව්වහම මට ඇත්තටම බොහොම ස්තුතියක් කරලා එවලා තිබුණා. මම සතුටු වෙනවා ඒ ගැන. හේතුව ඇයි මේ එහෙම කරේ?
2: ඔව්.
1: සලේ අපිට එහෙමනම් අවස්ථාවක් තියෙයිද රසික ළඟට යන්න ඔබ ඉවර කරා කියලා මං හිතනවා විශ්වාස කරනවා
2: මම එතර
1: මොකද අපිට විනාඩි 18ක් විතර තියෙන්නේ හොඳයි රසික සහ අනුර අපි ඉතාමත් මික්මනින් මේක සාරාංශගත කරගන්න ඕනේ අපි හිතුවට වඩා ඉතාමත්ම රසවත් විදිහට වැඩේ කෙරුණා රසික ළඟට දැන් අපි
3: මම පොඩි දෙයක් කියන්නම් මං අයියා කියන එක 100% මං විශ්වාස කරන හැමෝටම දේශපාලනයක් තියෙනවා ඒක මම හැමෝටම කියන දෙයක් කාන්තාවන්ට මම කියන දෙයක් තමයි ඔයාලා කැමති වුණත් ඇත්තට ඔයාලා දේශපාලනයක් තියෙන්න ඕනේ මොකද අපිට ඒකෙන් මිදෙන්න බෑ හැබැයි හැමෝටම පක්ෂයක් තියෙන්න ඕනේ නැහැ අන්න ඒකයි නිර්පාක්ෂිකයි කියලා කියන්නේ මට දේශපාලනයක් තියෙනවා මම අදහන දේශපාලනයක් තියෙනවා හැබැයි මට පක්ෂයක් නැහැ දෙවෙනි කතාවම කියන්නම් මේ කාංචනගේ QR කෝඩ් එක අයියා හොඳයි කිව්වා හැබැයි කාංචන ලීඩරේකින් රුපියල් 50ක් ගන්නවයි කියලා මඩ ගැව්වා තාමත් කාංචන ලීටරේකින් රුපියල් 50ක් ගන්නවා ඒකයි අඩු කරන්න බැරි වුණේ තුන්වෙනි කතාව මම කියන්නම් දවල පත්‍රිකාව ගැන මමත් ලියලා තියෙනවා එදා කළු අද සුදු දවල පත්‍රිකාව අනුරගේ මේ රනිල්ගේ දවල පත්‍රිකාව කියලා මම ලිපියක් ලිව්වා මං අයියට එවන්නම් මමත් ඔය දවල පත්‍රිකාව කියන A to Z කියූප එකක් එයා තමයි ඉස්ලාම කිව්වේ ශිෂ්‍යත්වය නැති කරන එක එතකොට ග්‍රේඩ් 7 8 9 වලින් අර තෝරලා ළමයි තෝරන එක අර ජර්මන් සිස්ටම් එකට ජිම්නාසියම් සිස්ටම් එක අය අධ්‍යාපනය ගැන රිසර්ච් කරලා තියෙනවා නම් දන්නවා ඒ සිස්ටම් එකට යන්න ඕනේ කියලා එයා තමයි යෝජනා කරේ මොයේ දවල පත්‍රිකාව ගැන හાર્ඩ් කෝ ජේවීපි කාඩ්‍රේ කෙනෙකුට කියනකොට එයා කෝ අයියෝ ඔහම ඒවත් තිබුණේ අපි දන්නේ නැහනේ අපි ඒ කාලේ අපිට ගිහින් පුච්චන්න ගිව්වා අපි පිච්චුවයි කියලා
2: හරි හරි අපි නෝදන්නේ ජේවීපික් තියනවා දැන්
3: හරි මම කියන්නේ ඒක මේ එතකොට මේ අයියා කෝ විනය ගැන කිව්වා රතිඤ්ඤයක්වත් පත්තු කරේ නැහැ කියලා කොච්චර දෙඟලුවත් අයියේ ජේවීපි එකට මාලිමාවට හිටියේ 103යි නේ කියන්නේ ලක්ෂ 450000යි නේ එතකොට වැඩේ කරා ඉතුරු ටික තමයි
2: අර ඉතුරු ඉතුරු
3: ඕක තමයි අයියේ කියන්නේ අයියා කියනවා මේ මොකද රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ ඔය සුන්බුන් විපක්ෂය කියන තැන අයියලා කොහෙද ඉන්නේ කොහොම අයියලාගේ රෙස්පෙක්ට් එක කොහොම අනිත් මිනිස්සුන්ට තියෙන ඒක කරන අයට ඒ දේශපාලනය කරන අයට තියෙන රෙස්පෙක්ට් එක මොකද්ද ඔය මේ අවුරුදු 60ක් විපක්ෂයේ හිටපු මට කියන්න පුළුවන් අර කානුවේ විපක්ෂයේ හිටපු ජේවීපී ඔය කියලා මම කවදාවත් ඒක කියන්නේ නැහැ. එනිසා සුන්බුන් විපක්ෂයේ කියන එක ඔය නැරටිව් එක ඔය ආඛ්‍යානයේ නවත්ත ගන්න දැන් අපි හොඳ දේශපාලනයක් නේ කරන්නේ. එතනදී ඒක නවත්ත ගන්න. අනිත් එක තමයි මම අවසානෙට කියන්නේ මම මේක මෙතනින් ඉවර කරන්න. අවසානට මට කියන්න ඕනේ දේ තමයි ජේවීපී එක අදත් තියෙන යුද්ධක. ඉස්සර එයාලා කරේ මම මෙහෙම කියන්නම් ත්‍රස්තවාදී සංවිධානය කරන්නේ නායකයෝ රටක නායකයෝ ඉවත් කරන එක. එතකොට LTTE එක කරා දමිල නායකයෝ මරලා දැම්මා. අන්තිමට එයාලා විතරයි එකම දමිල ජනතාවගේ ගැලවුම් කරුවා වෙන විදිහට. ජවිපේ සන්නද්ධ අරගලේ කාලෙත් කරේ රටේ නායකයෝ මරලා දැම්මේ එක. අදත් එයාලා කරන්නේ අන්න ඒ මර්ධනේ තමයි ඉන්නේ. අද මරලා දාන්නේ නැහැ. අද කරන්නේ මර්ධනයක්. හොරු කියලා වංචාකාරයෝ කියලා ඒ මිනිස්සුන්ගේ රටේ නායකයන්ගේ ක්‍රෙඩිබිලිටි එක නැති කරලා මිනිස්සුන්ට එපා කරනවා. එහෙම කරන්න බැරි වුණාම කරන්නේ බොරු චෝදනා දාලා වංචා කරා අරකමයක කියලා බොරු චෝදනා දාලා ඒ මිනිස්සුන්ගේ හිරේ දාලා එතනින් අයින් කරනවා. එතකොට මිනිස්සුන්ට චොයිස් එකක් නැති කරනවා. ඒක තමයි අද කරන්නේ. ඔය සේම් සිනාරියෝ එකම නිකරගුවාවේ කරා. නිකරගුවාවේ අවුරුදු 20 ගානක් තිස්සේ 20 ගානක් මන්ට ඒක මේ
2: සන්ඩිස්ට්‍රා
3: ඔව් එයා ඉන්නේ 20 ගානක් දිගටම ඉන්නේ
2: එයා සන්ඩිස්ට්‍රා නේ බොරු නිකරගුවා දැන් ඉන්නේ ප්‍රගති මේ සමාජවාදී රාජ්‍යයක් නෙවෙයි නිකරගුවාවේ තියෙන්නේ දැන්
3: නිකරගුවාව කියලා බලන්න ඒකේ ඉන්නේ අවුරුදු 20 ගානක් අය මට කතා කරන්න දෙන්නේ 20 ගානක් තිස්සේ ඉන්නේ එකම ජනාධිපති එයා මොකද්ද කරේ එයා ආපු ගාම කරේ විපක්ෂයේ 56 දෙනෙක් වගේ සංඛ්‍යාවක් සිරගත කරා ඊට පස්සේ එයා කරේ එයාගේ මේ දුර කාලේ වැඩි කරගත්ත අවුරුදු 5 ඉඳන් 6 දක්වා වැඩි කරගත්ත දැන් ඊටත් වැඩි කරගන්න හදනවා එයාගේ වයිෆ් කෝ ප්‍රෙසිඩන්ට් කරගත්තා ඊට පස්සේ එයා කරේ ඒ හැමදේම කරන්න එයා කරේ මොකද දන්නවද මේකෙ මේ ලෝ එකේ කියන්නේ අධිකරණ බලය තමන්ගේ අතට අරගෙන විවස්ථා වෙනස් කළා තමයි එයාලා ඔය හැම දෙම කරේ අද වෙනක ඊට පස්සේ එයා දැන් ගේන්න හදන අලුත්ම එකක් එයා විපක්ෂයේ ඉතුරු වෙලා ඉන්න අයව මේ මොනවාද ට්‍රේටර්ස්ලා කියලා නම් කරලා එයාලට ඡන්දෙ ඉල්ලීමේ අයිතිය නැති කරනවා එතකොට ආය කිසිම දවසක ඡන්දයක් තිබුණත් ඡන්දේ ඉල්ලන්න නායකයෙක් රටේ නැහැ. අන්න එතෙන්ට තමයි කියන්නේ මරන්න බැරි නිසා අද මර්ධණයෙන් රටේ ඉන්න නායකයෝ නැති කරලා මිනිස්සුන්ට choice එකක් නැති කරන තැනට අපේ රටපත් වෙයි කියන බය මට තියෙනවා. ස්තුතියි.
1: එහෙනම් අවසාන වශයෙන් අපි අනුරවිතානවත් සම්මහත්මයාට අවස්ථාව ලබා දෙනවා.
0: ඇත්තෙම පැතුම් අපි කතා කරන මාතෘකාව අපේ ප්‍රස්තුත මාතෘකාවේ යම් යම් බුදුරට එළියට පැනලා අපි ආපහු ඇතුළට ආවා මම විශ්වාස කරනවා ඇත්තටම දැන් අවුරුදු දෙකක් ඉවරයි අවුරුදු දෙක අවසානයේ වෙනකොට එහෙම නැත්නම් හෙටානිද්ද වෙනකොට ජනතා පරමාධිපත්‍ය හොලවලා විනාශ කරන්න තමයි ජනතා විමුක්ති වෙනම සහ මාලිමා රජයේ ඊළඟ ප්‍රයත්නය 22 ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ තියෙන නීතියේ නීතිය මේ ව්‍යවස්ථාදායකය එතනින් ගියාම විදායක මේ තුන කුළුණු තුන මැද තියෙන කුළුණ තමයි ඇත්තටම අපි විශ්වාස කරන්නේ මේ නීතිය පිළිබඳව තියෙන කුළුණ මේ කුළුණ හොලවනවා දැන් ඇත්තටම මේ කුළුණු තුලම අතේ තියාගෙන ඉස්සර උඩ තියෙන ජනතා පරමාධිපත්‍යයට අනිවාර්යයෙන් මේ රජය මේන අවුරුදු තුන ඇතුළත ඒ සැලවීම කරනවා ඒක තමයි ලංකාවේ කරන්න පුළුවන් විශාලතම ඩැමේජ් එක විපත්‍යයට අනිවාර්යයෙන් මේ රජය මේන අවුරුදු තුන ඇතුළත ඒ සැලවීම කරනවා ඒක තමයි ලංකාවේ කරන්න පුළුවන් විශාලතම

0: තුන ඇතුළත අපි නොයවා කියලා ප්‍රාර්ථනා කරනවා නමුත් අපි ඒ වෙනුවෙන් ඇස් අරගෙන ඉන්න ඕන මේ තිලිපෙන්ගෙන් අර එදා මම ඉස්සෙල්ලා මං කිව් අශෝක රන්වල්ලගෙන් ඇවිල්ලා ජගත් වික්‍රමරත්නට ආපු එක තිලිපෙන්ගෙන් යන්නේ අන්තිමටම මේ රට අනිවාර්යයෙන්ම දෙකට කඩන ඒ ප්‍රයත්නයටයි මේකට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ඒ අයගේ සාධාරණ ඒ මිනිසුන්ටත් අනුස්මරණය කරන්න දෙන්න ඕන ඒගොල්ලගේ අයිතිය මේ ඔක්කොම අර සාලික වගේ සුමට කතා. අපි මේ සුමට කතා අයින් කරමු. අපි මේ සුමට දේශපාලන ආගියුමන්ට්ස් අයින් කරමු. නමුත් දැන් තියෙනවා අපේ ඉස්සරහා ඉතාමත් ප්‍රබල අභියෝගයක්. ඒ ප්‍රබල අභියෝගය තමයි තිලිපන්ගෙන් පටන් අරගෙන මේ රට දෙකඩ කරන අභියෝගය. මේක යුද්ධයෙන් කරගන්න බැරුණා, ආයුධ වලින් කරගන්න බැරුණා. නමුත් දැන් මේගොල්ලෝ කරගන්නේ මේක පෑනින්. ඒ වගේම තමයි මේකට හේතුව මේ රජය අධ්‍යක්ෂී මඩුකම හෝ ඒක එකතරසුමට කතාවක් එහෙම එකක් නැහැ. අත්දැකීම් අඩුකමක් නැහැ. අනුර කුමාරට බොරුවක් තවත් බොරුවකින් ෂෙයා කරගන්න පුළුවන් වගේ පුද්ගලයෙක්ට ඒ වගේම ඒතුමා කියන වචනයක් විශ්වාස කරන්න බැරි තැනකට දැන් අද අපි ඇවිල්ලා තියෙනවා. ඉන්දියාවත් එක්ක මොන විදිහේ ගනුදෙනුවක් තියෙද කියලා කිසිම කෙනෙක් මේ වෙනකන් දන්නේ නැහැ. එහෙමනම් අවුරුදු දෙකක් තිස්සේ කරපු ටික අවුරුදු තුනක් තිස්සේ මොනව කරද කියලාක අපිට විශ්වාස කරන්න කිසිම විදියකින් බෑ. මොකද කිසිම දෙයක් පේන්නේ නැහැ. අර මොකද්ද කියන්නේ මේ හයිලයිට් කරන්නේ නැහැ කිසිම දෙයක්. ඔක්කොම අnder the carpet යන්නේ. එහෙමනම් අපිට ඇත්තටම තියෙන ලොකුම අභියෝගය තමයි අනුර කුමාර සහ මාලිමා රජේ මීළඟ අවුරුදු තුන. මීළඟ අවුරුදු තුන විසින් මේ රට විනාශ කරොත් අපිට ආපහු මොන රජය ආවත් මේක ගොඩ ගන්න ඉතාමත් අපහසුයි. මම විශ්වාස කරනවා සැප්තැම්බර් 12 වෙනිදා ඇත්තටම ටර්නින් පොයින්ට් එකක් ආවේ. ඒ ටර්නින් පොයින්ට් එක යම් විදියකින් ඉස්සරහට එනවා. ඒක වළක්වන්න බෑ. ඒක තමයි වෙන්න ඕන දේ. එදත් සුළුතරයකින් තමයි ජනතා විමුක්ති පෙරමුණ සහ මාලිමාව බලයට පත් වුණේ. දැන් අපි කියනවා නම් බලයක් තිය කියලා. ඒක මහා විහිළුවක්. ඒක හොඳටම විහිළුව තේරුම් ගන්න පුළුවන්. අද බලන්න පැතුම් මේ මහත්මයා මේ වැඩසටහනට ජනතා විමුක්ති පෙරමුණට හෝ මාලිමාවේ කෙනෙකුට එන්න කිව්වහම එන්න බැරි නම් ඒ කියන්නේ මොනවාරි දෙයක් හංගන්න තියෙනවා, මූණ දෙන්න බැරි කමක් තියෙනවා, ආත්ම ශක්තියක් නැති කමක් තියෙනවා, කශේරුකාවක් නැති කමක් තියෙනවා. ඒ කශේරුකාව නැත්ති ඇයි? තමන්ගේ ප්‍රධානීන් විසින්, තමන් බලයට පත් කරගත් රජයේ විසින් තමන්ව තලා පෙලා හෙලා දාලා තියෙනවා. එහෙමනම් ඒ අයට දැන් නැගිටින්න බෑ. ඒ අය නැගිටින්නෙත් නෑ. ඒගොල්ලෝ නැගිට්ටත් වැඩකුත් නෑ. සාමාන්‍ය ලංකාවේ මේ රටවල ඉන්න අය හෝ මේ ෆේස්බුක් වල ඉන්න හරි සමාජ මාධ්‍යවල ඉන්න අය මේ අය තමයි දෙයක් පුළුවන් දෙයක් දන්න අර උඩස්තරේ. එහෙම නැත්තම් මේක ක්‍රීම් එක, කේක් එක ඔක නෙවෙයි. කේක් එක තියෙන්නේ මහ ජනතාව අතේ. මේ කේක් එක ඇතුළත ඉන්නේ ගොවියෝ. මේ කේක් එක ඇතුළත ඉන්නේ සේවකයෝ, රාජ්‍ය සේවකයෝ. මේ කේක් එක ඇතුළේ ඉන්නවා ගුරුවරු. මේ හැම කෙනෙක්ම හෙදියෝ, ඔයි කියන මෙකී නොකී ඔක්කොම. ඒක තමයි කේක් එක. මේ ස්තරයෙන් මේක වහලා තියන්න බෑ. මේක ඇරපු ගමන් අර කේක් එක දැන් වෙනස් වෙලා ඉවරයි. දැන් බලය අනිවාර්යෙන් කැට තියලා කියන්න පුළුවන් බලය ගිලිහිලා ඉවරයි මාලිමාවට. බලය දැන් ගන්න පුළුවන් එකම ක්‍රමවේදයට තමයි මේ යන්නේ 22 වෙනස් කරගෙන කණු තුනම හොලවලා උඩ ඉන්න අය කරකවලා අතාරින්න. කවුරු හරි කියනවා නම් මේ යන්නේ එහෙමක වෙන්න බෑ. එහෙම එකක් නෑ. එහෙම වෙලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. මොකද ඉන්දියාවත් එක්ක තියෙන ගනුදෙනුව මත තමයි යැපෙන්නේ අපේ පරමාධිපත්‍ය හොලවලා බිමට දාන්න පුළුවන්ද, එහෙම නැත්නම් මේ කණු තුන විනාශ කරලා උඩේ ඉන්න කටියට පුළුවන්ද ඉදිරි ගමනක් යන්න කියලා මම විශ්වාස කරනවා. ඒ සැප්තැම්බර් 12 ගෙනාපේ වෙනස අනිවාර්යෙන් ඉදිරියට යනවා. ඒක දරාගන්න බැරි හින්දා තමයි අනුර කුමාරට රජමැදුරෙන් පහලට බහිනුනේ. එයා රජෙක්. එයා රජෙක් නොවේ නෙවෙයි. එයා රජෙක්. ඒ රජමැදුරෙන් එළියට බහැලා තමන්ගේ ගෝලියොන් පවා එක්ක යන්න බැරි තැන් තියෙනවා. අනුරාධපුරයට යන්න බෑ ලාල්කාන්තට, අනුරාධපුරයට යන්න බෑ නාමල් කරුණාරත්නට. විනාශ කරගෙන ඉවරයි. අද ඡන්දයක් තියන්න බෑ. මහලුකට ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්දායිතිය ගැන කතා කරපු අනුර කුමාරට අද ඡන්දයක් තියන්න බෑ. පුළුවන් නම් ඡන්දයක් තියන්න කියන්න ඕන. ඔබතුමාලා තමයි ඒක වෙනුවෙන් උනන්දු කරන්න ඕන. මේ රටවලට ඇවිල්ලා උනත් කරේ ඉතාමත් සරල සුමට දේවල්. රටක් හැටියට ගමනක් යන්න, රටක් හැටියට රජයක් තියාගන්න වැඩ වෙලා නැහැ. දැන් සෙලවිලා ඉවරයි. පැතුම් මං හිතනවා අවසාන ටික ඔබ ඉවර කරයි මේ කොටස කියලා. Thank you.
1: හොඳයි, මං හිතනවා ඉතාමත්ම හොඳ රසවත් සාකච්ඡාවක්. තුන් දෙනාම යාළුවෝ සමාජයේ, නමුත් දේශපාලන වශයෙන් වෙනස් මත තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ නේද?
2: විනාඩි
1: 3ක්.
2: මෙහෙමයි මෙතනදී කතා කරපු දේ හරය ගන්න එපැයි. විෂයාත්මක හරය තමයි

0: 22 ඊළඟට රට ඒකාධිපතිත්වය ත්‍රයාම සහ විපක්ෂයේ දේශපාලකයෝ අතරමඟ ගැනීම. හරිද? ඔය තුනට මම කෙටි උත්තරයක් දෙන්නම්. 22ට ඉස්සරහා ශ්‍රී ලංකාවේ ශේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් අපිට කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඊළඟට අපේ කවුද මෙයා හිටපු අග්‍රමිෂකාර මහත්මිය කවුද ශිරාණි බණ්ඩාරනායකගේ එළව දැමීම. ඊළඟට කවුද මෙයා කවුද ඊට පස්සේ පත් කරපු නාමික අග්‍රමිෂකාර තුමා කවුද මේ පීරිස් මොන ඊට පස්සේ ඒ මනුස්සයා ඊළඟට ওই වගේ විවිධ විදිහට අධිකරණයේ හැලුවට ලක් කරපු ඉතිහාසයක් අපට තිබ්බා. ඒ ඉතිහාසයක් තාම අපේ සූර්සේන මහත්තයා විසින් නිර්මාණය කරලා නැහැ. සූර්සේන මහත්තයා විසින් දීපු කිසිම මොහො විදිහකට සූර්සේන මහත්තයා දැන් ශේෂාධිකරණයේ අග්‍රවිංශකාරයෙක් වෙලා අවුරුදු 20කට වඩා
1: අවභාවිතාවකට මේ වෙනකොටත් අහුවෙලා තියෙනවා.
0: අවභාවිතාවකට පුතාගේ ප්‍රශ්නන්නේ
1: තාත්තා හිතමයි අනාමල් කියන පුතාට ගහන්නේ. එහෙමනම් ඒ පුතා හින්දා මේ පුතාටත් ගහන්න ඕන.
0: සමහර වෙලාවට ඒ පුතාගේ සම්බන්ධේ පුතාරණ අර නඩුවේ සිද්ධියෙන් ඒ සිද්ධියම හැර නඩු තීන්දුව සම්බන්ධයෙන් නඩු තීන්දුව
1: හැර කියන්නේ
2: තියෙනවා
0: නේ. නඩු නතුන් සම්බන්ධයෙන් කිසියම් මො විදිහකට ප්‍රශ්නාර්ථ ලකුණක් අද වෙනකන් ඇති වෙලා නැහැ. හරිද? ඊට පස්සේ කතා කළ යුතුයි මේ විපක්ෂයේ දේශපාලක. විපක්ෂයේ මෙච්චර කල් කිව්වේ ෆයිල් පෙන්නුවා කෝ නඩු නැහැ කියලා. දැන් කියනවා දේශපාලන පරිගැනීම් කියලා. මේවා කිසිම දෙයක් කිසියම් මො විදිහකට දේශපාලන පරිගණ සරත් ෆොන්සේක මහත්තයා වගේ එහෙමත් නැත්නම් රටේ අර පිස්සු පූසා කමිසමෙන් රටේ සාමාන්‍ය නිර්මකද නිදහස් පුරවැසියෝ වැරදිගාරයෝ කෙරුවා වගේ දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේක ශ්‍රී ලංකාවේ අධිකරණ ශාස්ත්‍රයේ කියලා ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රයේ රනිල් වික්‍රමසිංහල හදපු නීති පද්ධති තුලින් මේ තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරපු දේවල් නේ ජනතා විමුක්ති පෙරමුණ කරපු
1: එකම එක දෙයක් තියෙනවා මේ සාලියේ. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ අවභාවිතා කරමින් අද වෙනකොට නාමල් රාජපක්ෂව
0: නාමල් මෙහෙමනේ
1: දඟකට දාලා තියෙන්නේ කිසිම විදිහේ බේස් එකක් නැතුව. ඒ පිළිබඳව පෙන්නුම් කරන්න යාලට දෙයක් නැහැ.
0: සමස්ත ධනය හොරකම් කරපු තක්කඩි හොර පවුලක් මේ පවුල ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් අතුගාලා දැමිය යුතු කියන පුද්ගලික මතවාදයේ තුල මම
1: ඒක
2: ඊළඟට
0: තිලිපන් ගැන කිව්වනේ. තිලිපන් අර්ජුනා පැහැදිලිවම දේශපාලන වේදිකාවට ඇවිල්ලා කතා කරුවේ මේ ප්‍රභාකරන්ලා සල්ලි දුන්න අනුරට අනුරගෙන් වැඩක් කරගන්න බැරි වුණා. මේ ඩයිස්පෝරාව සල්ලි දුන්නා. ඒක නිසා මම ආව මේ ස්ටේජ් එකේ නිකලා ප්‍රසිද්ධියේ කතා කළා. ඒතකොට එතනම ඇතිනේ ඔබතුමාගේ තිලිපණි කතාවට උත්තරේ.
2: අනිත් පැත්තෙන්
0: තිලිපන් කියන්නේ ඇත්තරම තිලිපන් ඔය තිලිපන් EPR මේ ඊරෝසකෙන් එන්නේ ඔතෙන්ට. අතු LTT එකෙන් නෙමෙයි ඔතෙන්ට එන්නේ. තිලිපන් අවසානයේ මිය දෙන්නේ මේ සමස්ත දෙමළ ජනතාවට වෙච්ච අසාධාරණ වෙනුවෙන් මිසක් LTT සංවිධානය වෙනුවෙන් නෙවෙයි. ඉතින් ඒක නිසා එතනින් මම තියනවා. ඉතින් ප්‍රථම මල්ලි කතාව ඉවරයි. එහෙනම් මේ කවුරු හරි මේක ඇහුවා නම් ඒ ඔබතුම ඔබලාගේ බුද්ධියට සාපේක්ෂව මේකේ අපි තුන්දෙනාගේ වචන ටික ඔලුවට ගන්න. ඉතින් අපි සමු ගන්නවා.
3: ඇත්තම ඉතාමත්ම රස්වා සංවාදයක්. බොහොම ස්තුතියි. අපිට හැකියාවක් ලැබුණොත් අපි මේ සංවාදය තව දවසකත් කරමු. දැන් වෙලාව හරියටම 9:59 ඔස්ට්‍රේලියාවේ වෙලාව. සාලිය ඔබට බොහොම ස්තුතියි. රසික බොහොම ස්තුතියි. එවාගේ මනුර බොහොම ස්තුතියි. මේ වෙලාවේ බොහොම කරදරයකට මුහුණ පාලා ඉන්න අපේ හේමන්ත අයියා මාගේ සමීපතේ මේ අද අපාතරින් සමුගත්තා. ඉතින් ඒ අපි අපේ සංවේගය මේ වෙලාවේ පළ කරනවා. බොහොම ස්තුතියි අයියේ ඒ හරහත් අපිත් එක්ක එකතු වුණාට. අපි ලබන සතියේ ආයමත් හමු වෙමු.
4: ඔබ අපගාවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare.pvsin.
5: Station sponsor. On your local station, 88.6 Plenty Valley FM, The World at Night. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.
2: பேரிடரை எதிர்கொள்ள நீங்கள் தயாரா? எதிர்பாராத சூழ்நிலைகளுக்கு குடும்பங்கள் தயாராக இருக்க உதவ ஆஸ்திரேலியா போஸ்ட் மற்றும் ஆஸ்திரேலியன் ரெட் கிராஸ் இணைந்து செயல்படுகின்றன. மேலும் அறிய redcross.org.au/prepare இணையதளத்தை பாருங்கள்.
6: Station sponsor, The World at Night, on your local station, Plenty Valley FM.